0: That's all, folks.
1: Oy, oy.
2: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
3: ඔබට මත් පෙන් දුන්නොත් එපා කියනවද? නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද? ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි. අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා. එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ. මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩුයි කියලා. නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහු වුණා. මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ. මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට යාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් නෙපෙන මිනිස්සු බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා. වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහ

0: මෙල්බර්න්හි විසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපලිසෙට් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකලවිධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කනිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසර.
1: දවසේ ආරම්භක ගීතලි ස්තුරාගත් මෙම දේශාභිමානී ගීතේ ගායනය ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ඇතුළු පිරිස. ඩෝල්ටන් අල්විෂූරින්ගේ ගේ පද රචනයක් සංගීතකට ඇත්තේද ආචාර්ය පණ්ඩිත අමරදේවයන් විසිනි. ජාතිය උදාරත්වය සඳහා අපගේ නිවහල් සිතුවිලි කොතරම් වැදගත්ද?

0: අද උදෑසන ධම්ම චින්තාව පවත්වන්නේ මෙල්බන් නුවර ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගරුතර පූජ්‍යපාද උඩහේනේ සීලරත්න ස්වාමින් වහන්සේ විසින්.
1: නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වන්ත ගුණවන්ත සීලවන්ත සත්පුරුෂ කල්යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ ආශිර්වාදය වේවා. ධර්මකාමී සදහැවත් පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිත්තානං මෙත්තු පෙක්ඛා ඉමේ දස. සදහැවත් පින්තුනි, අද උදෑසන ධම්මචින්තාවෙන් අපි ඔබට දහම් කරුණක් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි අප මහා බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරණ ලද උත්තරීතර මානුෂික ගුණාංග 10ක් පිළිබඳව ඉතාම කෙටි හැඳින්වීමක් කිරීමට. පසුගිය සතියක අපි ඔබට පැහැදිලි කර දුන්නා බුද්ධ චරිතයේ කොටස් දෙකකට අපි බෙදනවායි කියලා. බෝධිසත්ව චරිතය, බුද්ධ චරිතය කියන කොටස් දෙකක්. එයින් පළවෙනි කොටස බෝධිසත්ව චරිතය දීපංකර බුදුරජාන් වහන්සේගේ පාමුලදී නියත විවරණ ලබාගෙන සම්මා සම්බුදු පදවිය ලබා ගැනීම දක්වා එන ගමනේ ඒ දක්වා කොටස බෝධිසත්ව චරිතය කියලා. ඒ බෝධිසත්වයන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුදු පදවිය ලබා ගැනීම දක්වා ගත්ත වෑයම උත්සාහය කොපමණද කියලා මේන් පැහැදිලි වෙනවා. මේ දස පාරමිතා උදාර ගුණධර්ම 10ක් සම්පූර්ණ කිරීම තමයි මේ පාරමිතා කියන එකෙන් අදහස් වෙන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේ දානං දන් දීම කොතරම් පුරුදු පුහුණු කළාද? සීලංච, සීලය, ශික්ෂණය, හැදියාව, සංසුම් බව, නිවිච්ච බව, තැම්පත් බව කොච්චර පුරුදු පුහුණු කළාද? නෙක්ඛම්මං පංච ඉන්ද්‍රයන් පිනවීමට ඇබ්බැහි නොවී ගොදුරු නොවී ඒ පංචේන්ද්‍රයන් සංවර කරගෙන ඒ පංචේන්ද්‍රයන් හීලෑ කරගෙන හික්මවාගෙන පංචේන්ද්‍රයන් වැරදි ලෙස පිනවන්නේ නැතිව ඒ පංචේන්ද්‍රයන් අරමුණු ලබා ගැනීමට පමණක් තේමා කරගෙන ඒ පංචේන්ද්‍රයන් තුලින් පින් කරගෙන කුසල් කරගෙන ධර්මයේ ප්‍රගුණ කරගන්නට කොච්චර නෙක්ඛම් පාරමිතාව ප්‍රගුණ කළාද? පඤ්ඤා ප්‍රඥා පාරමිතාව, ප්‍රඥාවන්ත භාවය, බුද්ධිමත් භාවය, අවබෝධය කොයිතරම් ප්‍රගුණ කළාද? මේ ලෝකේ අපි හැම දෙනාටම විවිධාකාර විෂයක්ෂේත්‍රයන් ඔස්සේ දැනුම් සම්භාරයක් තියෙනවා. ඒකට අපි කියන දැනුම කියලා. ඒ වගේම සුවිශේෂී අයට තියෙන ඥානයන් තියෙනවා. පංච අභිඥා, අෂ්ට සමාපatti වගේ කියන ඥාන සුවිශේෂී මානසික ශක්තියින්. ඒ අභිභවාගියදී තමයි ප්‍රඥාව විස්දම් එක. ප්‍රඥාව කොයිතරම් පුරුදු පුහුණු කළාද? යථාර්ථය අවබෝධය, ජීවිතය ගැන යථාර්ථය, මරණය ගැන යථාර්ථය, සමාජය ගැන යථාර්ථය, සසර ගැන යථාර්ථය, නිවන ගැන යථාර්ථය මොනතරම් අවබෝධයක් ඒ ප්‍රඥා පාරමිතාවෙන් පිරුවද? සුතමේ පඤ්ඤා කියලා අපිට පුරුදු කරන්න කිය වැසීමෙන් ප්‍රඥාව දිනු කරන්නේ. ඒ වගේම චින්තාමේ ප්‍රඥා, සිතීමේ ප්‍රඥාව දිනු කරන්න. භාවනාමේ ප්‍රඥා පුරුදු පුහුණු කරලා ප්‍රගුණ කරලා ප්‍රඥාව අවබෝධ ශක්තිය වැඩි කරන්න කිය. ප්‍රඥා පාරමිතාව කොච්චර ප්‍රගුණ කළාද? විරියේන වීර්ය පාරමිතාව කොච්චර පුරුදු පුහුණු කළාද? කන්ති ඉවසීමේ පාරමිතාව මොනතරම් පුරුදු පුහුණු කළාද? සත්‍ය සත්‍ය කතා කිරීමේ පාරමිතාව මොනතරම් පුරුදු පුහුණු කළාද? මදිට්ඨාන අදිෂ්ඨාන පාරමිතා මොනතරම් පුරුදු පුහුණු කළාද? මෙත්තා මෛත්‍රී පාරමිතා මොනතරම් පුරුදු පුහුණු කළාද? උපේක්ඛා උපේක්ෂා පාරමිතාව අන්තවාදී නොවී මධ්‍යස්ත පාරමිතා මොනතරම් පුරුදු පුහුණු කළාද? බෝධිසත්වයන් වහන්සේ සමාජයට ආදර්ශයක් දෙමින් මේ දස පාරමිතා ධර්ම මනුස්ස ජීවිතයකට උදාාර ගුණ ධර්ම 10ක් වශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක් පුරුදු පුහුණු කරලා අපට ආදර්ශය දුන්නා. ඔබ මේ මිනිස් සමාජයේදී මේ උදාාර ගුණ ධර්ම පුරුදු පුහුණු කරන්ද බෝධිසත්ව කෙනෙක් වෙන්න කියලා. ඔබත් මාත් අපි හැමෝම හැකි පමණින් මේ පුරුදු පුහුණු කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණින් වාසනාවන්ත සුබ දවසක් වේවා.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: මතේතුමාගේ සුවිශේෂයේ 13 වන පරිච්ඡේදයේ පළමු වන වගන්තිය සිට 23 වන වගන්තිය දක්වා එදිනම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන්සේක අති විශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක මුළු ජනකාය වෙරළෙහි සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින් මෙසේ වදාළසේක. බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මග දිගේ වැටිනි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ. සමහරක් පසතුනි ගල්බිම්වල වැටි පස ගැඹුරු නොවූ බැවින් වහාම පැලවිය. එහෙත් හිරු නැගුණු කල ඒවා දැවි මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටුගස් අතර වැටිනි. කටුගස් වැවි ඒවා යටකර දැමීය. තවත් සමහරක් සරු බිමෙහි වැටි එකකින් 100 ගුණයක්ද එකකින් 60 ගුණයක්ද එකකින් 30 ගුණයක්ද බැගින් පළ දැරිය. සවන් නැත්තෝ සවන් දෙත්වා. එවිට ශ්‍රාවකයෝ අවුත් ඔබ වහන්සේ ඔවුන්ට උපමාවෙන් කතා කරන්නේ මන්දයි ඇසූහ. උන්වහන්සේ මෙසේ උත්තර දුන්සේක. ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් ඔවුන්ට එසේ දී නැත. යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසාද අසාසාත් නොවසන නිසාද වටහා නුගන්න නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමි. මෙසේ යසායාගේ දිවස් කීව ඔවුන් කෙරේ ඉෂ්ටවනු ඇත. එනම් ඔබ අසාසාත් තේරුම් නොගන්න හුය දැක දැකත් නොදක්න හුය. මේ සෙනගගේ සිත් අඳුරුය. ඔවුන්ගේ කන් වැසි ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම් ඔවුන් ඇසින් බලා කනින් අසා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මමද ඔවුන් සුවපත් කරමි යනුයි. එහෙත් ඔබට ඇසින් පෙනෙන නිසාද කනින් ඇසෙන නිසාද ඔබ භාග්‍යවන්තය. සැබවින්ම මම ඔබට කියමි, බොහෝ දිවසිවරයන්ද දැහැමි අයද ඔබ දකින දේ දකින්නටත් අසන දේ අසන්නටත් ආසා වූ නමුත් ඔවුන් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත. එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම් ගන්න. යමෙක් රාජ්‍ය පිළිබඳ පණිවිඩය අසා ඒ වටහා නොගනී නම් ඔහු සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැර ගනී. මගදිගේ වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අය. පණිවිඩය ඇසූ කෙනෙහිම ඒ සතුටින් පිළිගනිතත් සිත්ති තැන්පත් වී නැති බැවින් මද කලක් පැවත පණිවිඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම කෙනෙක් පැකිලී වැටේ. ගල්බිම්වල වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අය. පණිවිඩය අසා මේ ජීවිතයේ කරදරවලින්ද වස්තු මායාවෙන්ද පණිවිඩය යටපත් වීම නිසා කෙනෙක් ඵල නොදරති. කටු අතර වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අය. පණිවිඩය අසා ඒ වටහාගෙන 100 ගුණයක්ද 60 ගුණයක්ද 30 ගුණයක්ද බැගින් කෙනෙක් ඵල දරති. සරුබිමෙහි වැපුරු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද සාමාන්‍ය සමයේ පාළුස්වන ඉරුදින අප සම්විධානන් වහන්සේගේ වචනේ ඊතාත්ම ඍජුව අපි හැම කෙනෙකුටම පවසනවා. දේව වචනය අපි හැම කෙනෙක්ම වපුරන්නට ඕන. ඒ වගේම ඒ අපි තුල වපුරන දේව වචනය අපගේ ජීවිත තුල රඳා පවතින්නට ඕන. එය නපුරා විසින් පැහැර ගන්නට අපි ඉඩ නොදිය යුතුයි. ස්වාමින් වහන්සේ එම නිසාම වපුරන්නා පිළිබඳ උපමාව තුල මෙය අපිට වටහා දෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා වපුරන්නා පිළිබඳ උපමාව. ස්වාමින් වහන්සේ තමයි මේ බීජ වපුරන්නේ. වපුරන බීජ කියලා කියන්නේ ස්වාමින් වහන්සේගේ වචනය. කෙත කියලා කියන්නේ මේ ලෝකය. එසේනම් ස්වාමින් වහන්සේ විවිධ ආකාරයෙන් මේ දේව වචනය මනුෂ්‍යයින් ග්‍රහණය කරගන්න ආකාරය අපිට විදහා දක්වනවා. මේ තමයි මනුෂ්‍යයින්ගේ තියෙන ශක්තිය. ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ම දුර්වල බව හොඳ ආකාරවම දන්නවා. අපගේ ශක්තියින් උන්වහන්සේ හොඳ ආකාරවම දන්නවා. එම නිසා තමයි උන්වහන්සේ දුර්වල මනුෂ්‍යයාවත් අද ශක්තිමත් කරන්නට යන්නේ. දේව වචනය තිස් ගුණයක්, සැට ගුණයක්, සිය ගුණයක් යනාදී වශයෙන් අපගේ ජීවිතවල පළ දරන්නට ස්වාමින් වහන්සේ අද අපිට නිවැරදි මාර්ගය පෙන්වනවා. ඒ මාර්ගයේ අපි ගමන් කරන්නට නම් පාප පරීක්ෂාවලින්, යක්ෂයාගේ රැවටිලි මායම් වලින් අපි ඈත් වෙන්නට ඕන. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අපගේ ජීවිතවල පුදුමාකාර විදිහට උන්වහන්සේගේ දේව වචනය අද දවසේදී වපුරන්නට යනවා, ස්ථීරසාර කරන්නට යනවා. ස්වාමින් වහන්සේ එම නිසා අපිට අද දවසේදී ආරාධනා කරන්නේ මේ වචනය අපගේ සිත්වල ධාරණය කරගෙන එය

යක්ෂ පරීක්ෂාවලින් විනාශ නොකර ගන්නා ලෙස අපි හැම කෙනෙක්ම වග කියන්නට ඕනා. ඒ දේව වචනය අපගේ ජීවිතේ අපි ධාරණය කරගන්න ආකාරය. ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේ, මෙවැනි දේවල් මනුෂ්‍ය අපිට ගෙනහැර දක්වන්නේ උපමාමක්. වචනය අපගේ සිත්වල ධාරණය කරගෙන එය යක්ෂ පරීක්ෂාවලින් විනාශ නොකර ගන්නා ලෙස අපි හැම කෙනෙක්ම වග කියන්නට ඕනා. ඒ දේව වචනය අපගේ ජීවිතේ අපි ධාරණය කරගන්න ආකාරය. ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේ, මෙවැනි දේවල් මනුෂ්‍ය

තමත්ම සරල ලෙස අවබෝධ කරලා දෙනවා. සාමාන්‍ය ජීවිතයේ සංසිද්ධියක් අපි හැම කෙනෙකුටම ඉතාමත්ම සමීපයි. අපිට දැනෙනවා, අපිට තේරෙනවා, අවබෝධ කරගන්නට පුළුවන්. ස්වාමින් වහන්සේ මෙන්න මේ උපක්‍රමය තමයි අද දවසේදී භාවිතා කරන්නේ. උන්වහන්සේගේ දේව ධාර්මික පණිවිඩය අපගේ සිත්වලට ගලාගෙන එන්නට සලස්වන්නට. එසේනම් අපි හැම කෙනෙක්ම වචනේ දාසයන් දාසියන් බවට පත්වෙන්නට ඕන. ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ පණිවිඩය අපගේ ජීවිතේ පිළි අරගෙන එය අන් අය වෙතට රැගෙන යෑමේ බාර දුර වගකීම අපි හැම කෙනෙක්ම බාරගත යුතුයි. ඒ වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙන්නට ඕන. පණිවිඩය අහලා ඒ වටහාගෙන සිය ගුණයක්, සැට ගුණයක්, තිස් ගුණයක් බැගින් ඵල දැරීමෙන් ස්වාමින් වහන්සේගේ වචනේ සාක්ෂිකාරයන් බවට පත්වෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: දහම් නිකේතනයේ යුරෝප් මාසික සීල භාවනා වැඩසටහන මේ මාස 19 වෙනිදා පෙරවරු 8:30 සිට පැවැත්වෙන අතර මෙදින පසුරු 4:30 සිට පූජ්‍ය වලස් මුල්ලේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ විශේෂ ධම් දෙසුමකට ඔබට සවන් දිය හැක. මේ සඳහා පැමිණ සහභාගි වන ලෙස ඔබට කරන ආරාධනයයි මේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93-33-48-48. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනෝ ජූලි මාස 12 වෙනිදා ඉරු දින රාත්‍රී 8:00 පූජ්‍ය වලස් මුල්ලේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් විහාරස්ථානයේදී පැවැත්වේ. ජූලි මාස 18 වෙනිදා මාසික සීල භාවනාව උදේ 8:30 සිට සවස 5 දක්වා පැවැත්වේ. වාර්ෂික වස් ආරාධනා පින්කම ජූලි මාස 25 වෙනිදා රාත්‍රී 7:00 විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97-94-94-92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0425-831-182. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදන වල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7:00 පෙර සිංහල 3ZZZ@yahoo.com com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423-047-024.
2: ත්‍රිචබසෙත් ගුවන්විදුලියේ සිංහල සේවය FM 92.3.

ആയുബുവാൻ മേ 333 സെന്റ് ഗുവാൻവിദുലി സിംഹല സേവയായി തത്തിയ സിംഹല പുവാ സംസ്കരണേക്കർ ഇതിരിപ്പാത് കണ്ണ മമ ഉദിതാ കാളിംഗ മുതലി പ്രഥമേൻ സിരസ്ഥല ബോധിരുപ്പല ഭൂപാത്തുല കുമിഹാനി സിദ്ധുവീമേ അണതുരാ മീങ്കമോ ബന്ധനാഗാര സിദ്ധിയ ഗന സിസിഡി സഹ സിഐഡി എൻ വിമർശന മീഗമു ബന്ധനാഗാര നിലധാരീൻ ഘാതനേക്കര എത്തേ അമാനുഷിക ലെസ് പഹരദീമേൻ അധികരണ അമത്തിട്ട് എരിഹിവ വിപക്ഷേൻ വിശ്വാസ ഭംഗയാ ഡെങ്കു ഭരണ 42 ഡെങ്കു രോഗീൻ 63000 സീമാവ പസുകരായി നാവിക ഹമുദാ നവ മാണ്ഡലിക പ്രധാനി ലിസ് റിയൽ അഡ്മിറാൽ രവീന്ദ്ര തിസേര പത്കിരി തിൽവിൻ്റ് മിലിനിയഗ്യവന്ന് വിമൽട്ട നിയോഗ സലേ അത്തടങ്കോട്ട് ഗണീമട്ട് എരിഹിവ ഇതിരിപ്പാത്കല അത്രമതി പെറ്റ്സം ദാഹത്വനിതാ കെന്തവായി ഡോളർ മില്യന് 2.5 ഹെക്കർ ഗിണുമക്കട്ട് ബരക്കിരീമേ സിദ്ധിയട്ട് അദാല വാർത്താവ് പാർലമെന്റുവട്ട് പ്രവീണ ഗായന ശില്പിനി മറിയസെൽ ഗുലുതിലക്ക് അഭാവ പ്രാപ്ത വെയി സവിസ്തരവ് ബോധിരുക്കല ഭൂപാത്തല കുമിഹാനി സിദ്ധുവീമേ അണതുര പുതുപൂജാ കടയുത്തു സന്ധ വിശാല വശയൻ പിട്ടരാട്ടിൻ ഗെണ്വനു ലബന് പിച്ചവാൾ ഭാവിത കിരീം ഹേത്വിൻ അനുരാധപുര ജയശ്രീ മഹാബോധീൻ മഹാൻസേ അതുലു ദിവൈനെ പാവത്തിന് ബോധിരുപ്പല് ഭൂപാത്തല കുമിഹാണി സിധുവീമേ അണതുര പവത്തിന് ഭവത് ഭൂപാത് ദളുലന സമയെ കുടിത്തകു വിസീൻ മെമ ശാഖപാത്രവൽ ഹാനി പമുനുവന ഭവത് ബഹു പൂജാ കടയുത്തുകളുടെ വിദേശ രട്ടവലിൻ ഗെണ്വന് പിച്ചമ്മ സമഗ് മെമ കൃമിയാനത്തുര പെമിനിയനിട്ട് എത്തായി വിശ്വാസകരന് ഭവത് അവശ്യ പ്രതികാര കിരീമ ദനട്ട കരകിനിയാണ് ഭവത് ദേശീയ മൽ വിശേഷേന്മ പുതുപൂജാ സദാ ഭാവിത കിരീമ ഇത്താ യോഗ്യ ഭവത് പെലാട്ടി നിരോധായന മധ്യസ്ഥാനേത് മേ സംബന്ധി ഋഷി അവധാന യമുക്കലിയുത് ഭവത് ജയശ്രീ മഹാബോധീൻ മഹാൻ സേഗി സൗഖ്യ തത്വ പിളിബന്ധു ഭാര ഉദ്ഭിത വിദ്യാജ്ഞ പേരാധിനിയ ജാതിക്ക് ഉദ്ഭിത ഉദ്യാനി ഹിട്ടപ്പു അധ്യക്ഷ ഭാത്യ സുമിത്ര റച്ചി പെവസീയ മിഗുമു ബന്ധനാഗാര സിദ്ധിയ ഗന സിസിഡി സഹ സിഐഡി എൻ വിമർശന മിഗുമു ബന്ധനാഗാരേ അതു പ്രചണ്ഡകാരി സിദ്ധിയ സംബന്ധേന്മന വിമർശന കൊളംബ അപരാധ പരിവേഷണ ഡിപ്പാർട്ട്മെന്റു സഹ അപരാധ വിമർശന ഡിപ്പാർട്ട്മെന്റു വിസിൻ ആരംഭ കരുതി ബി മിഗുമു ബന്ധനാഗാര പരിസ്ത്രീ ഹട്ടഗത് ഗട്ടുംകാരി തത്വ ഹേത്വിൻ ബന്ധനാഗാര നിലധാരിൻ അട്ടദിനക്കു അതുലു ഹൃദവാൻ വിസിഹായ ദിനക്കു മിയഗൊസ് ഉദ്ഗലയാൻ സിയെ ആസന്ന പ്രമാണയാ തുവാല ലബ എത്തൈത് മിയഗിയ നിലധാരിൻ അത്തരട്ട് ബന്ധനാഗാര ജയിലർ വരെ ജ്യേഷ്ഠ നിയാമക വരെ സഹ നിയാമകവർ പിരിസാക് അയാത് ഭവത് ബന്ധനാഗാര നിലധാരിൻ വിശുതു ദിനക്കു സഹ ഹൃദവ്യാൻ 57 ദിനക്കു തവതുരട്ട പ്രതികാര ലഭമേ സിറ്റിന് ഭവത് വരപത്ര തത്തി പശു തുവാല കറുവാൻ 18 ദിനക്കു വെടിദുര പ്രതികാര സന്ധാ കുളമ ജാതിക ഗ്രൂഹലട്ട് അതുലാത് കിരീമട്ട് പിയവരകിന് എത്തൈത് ബന്ധനാഗാരെ തുരുത്തിപ്പു സിസിടിവി പദ്ധതി സഹ ബോഡി സ്കാനർ യാന്ത്രേത് രന്ധവ്യാൻ വിസിൻ സമ്പൂർണ്ണയന്മ വിനാശകര എത്തൈത് വാർത്താ വി റിമാൻഡ് ഭാരെ സിറ്റിന് രന്ധവ്യാൻ പിർസാക് സഹ ദണ്ഡുവാം ലഭ ബന്ധനാഗാരഗതക്കര സിറ്റിന് രന്ധവ്യാൻ പിർസാക് അത്ര മെമ ഘട്ടമ സിധുവി തിബുന്നി മീഗമു ബന്ധനാഗാരിയെ വ്രതവ്യാൻ ഹർസിയകട്ട് ആസന്ന പിരിസാക് അങ്ങുനുക്കുല പെലസ് ഭൂഗംബര അനുരാധപുരയെ പുലൊണ്ണരു സഹ കുറുവീട്ടിയാണ് ബന്ധനാഗാര വിത്ത് കഠിനം സ്ഥാനമാറു കിരീം സിധുക്കര അതിഭവ ബന്ധനാഗാര ഡിപ്പാർട്ട്മെന്റു പവസായി മീഗമു ബന്ധനാഗാര നിലധാരിൻ ഗാത്തനേക്കര എത്തി അമാനുഷികലസ പഹരദീമീൻ മീഗമു ബന്ധനാഗാരെ പശുകേത അതിവു പ്രചണ്ഡ ഘട്ടുമീൻ മിയഗിയ ബന്ധനാഗാര നിലധാരിൻ്റ് ഇതാ അമാനുഷിക ലെസ പാരതി എത്തി ഭവ ഓൻഗെ പാശ്ചാത് മരണപരീക്ഷണ വലുതി അനാവരണേ വീതി ബേ മരണപരീക്ഷണ വാർത്താവട്ട അണുവ ഹിസട്ട് സിധുവു ബരപ്പത്തില തുവാല ഹേത്വിൻ ഇമ നിലധാരിൻ മിയഗോസ് എത്തി ഭവ ഹെലി വി എത്ത് മരണ ദാഹത്തറാക് വെടിവദീമേൻ സിധുവി എത്തി ഭവത് തവത് മരണ നമ്യാക് പഹരദീമ ഹേത്വിൻ സിധുവി എത്തി ഭവത് മരണപരീക്ഷണ വലുതി അനാവരണേ വി എത്ത് എക്മരണയാക് സംബന്ധേൻ വിവൃത്ത തിവുന്തുവാക് ലബാദി തിബേ മീഗമു റോഹലെ തൻ പത്കര തിബു മൃതദേഹ വിസിയാട്ട അത്തരീൻ വിസിയാത്ര ദിനുഗേ മരണ പരീക്ഷണ അവസാനകര മൃതദേഹ ഓൻഗേ ഞാത്തീൻ്റെ ഭാരതി എത്തി അത്തര
ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ මේ වැනි පිටත් සිදු කෙරෙමින් පවතී. එම පිරිස හතර ඉන්දීය ජාතිකයෙකුද සිටින බව වාර්තා වේ. මියගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනා සහ රණවියන් 21 දෙනාගේ පාශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණි. මිගමු බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබා දී තිබේ. අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාස භංගයක්. මිගමු බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහසත් වීම හේතුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට එරෙහිව සමග ජන බෙරවේගයේ ප්‍රමුඛ විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවකට 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ. ඩෙංගු මරණ 42ක් ඩෙංගු රෝගීන් 63,000 සීමාව පසු කරයි. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බවත් 7 වන දිනේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 63,835ක් වාර්තා වී ඇති බවත් ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8,450ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කරයි. නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියල් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා පත්කිරීම. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියල් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා 2026 ජූලි 1 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශික්ෂක වන රියල් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා 1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වෙනි ශිෂ්‍ය බර නිලධාරී කණ්ඩායම සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්විය. වසර 30කට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදයට එරෙහිව මානුෂික මෙහෙයුම්වලදී දැක් වූ නිර්භීත සේවය වෙනුවෙන් ඔහු රණශූර පදක්කම 9 වතාවක් හිමිකරගෙන ඇති අතර කැප වූ හා නොකළ රාජකාරී සේවය වෙනුවෙන් උත්තර සේවා පදක්කමක්ද පිළිනමා තිබේ. ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග. නැත්ත වෙනුවට ඇත්ත නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ මහතා බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ₹10,10,000 මුදලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ දුන් තීන්දුව ස්ථීර කළ ශ්‍රේෂ්ඨාධිකරණය කෘතියට ඇතුළත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන ඇතුළත් කර කෘතිය තවදුරටත් මුද්‍රණය කිරීම බෙදා හැරීම අලෙවි කිරීම මෙන්ම බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් කිරීමද වලකාලන නියෝගයක් නිකුත් කළේය. කොළඹ වාණිජ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු බුද්ධිමය දේපල පනත යටතේ නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමි වී යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වා මහතාට බව 2019 ජනවාරි 11 වෙනිදා තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණය ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියම කළේය. කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයෙන් තමන් අතෘප්තියට පත් වූ බව පවසමින් එම නියෝගී ඉවත දමන්නේ ඉල්ලමින් විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ගොනු කළ අතර ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අනෙකුත් විනිසුරුකරුවන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය. සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පිටසම් 17 වෙනිදා කැඳවයි. පාස්කු ඉරිදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ම අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළ කරමින් කරුණ දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණයේ නියෝග කර තිබේ. ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට.
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීම සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් බව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සකස් කළ රජයේ මුදල්කාරක සභාවේ වාර්තාව සභාගත කරමින් රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා 10වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතනය තුළ අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය බලාත්මක කරන ආයතන මගින් තීරණය කළ යුතුයයි සභාපතිවරයා සඳහන් කළේය. ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක අභාවක් ප්‍රාප්ත වෙයි. ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක අභාවක් ප්‍රාප්ත වී තිබේ. මේ යන විට ඇය 68 වියෙහි පසු විය. සිහින නෙළුම් මල් ගැයුගී පහන් නොවන රැයක යෝන් සිහින ලෝකි රහසයි සුඳුරු ජීවි කැන්ඩි ලමිස්සි ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් ඇය ගායනා කර තිබේ. අදට නියමිත සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එක්තරා රිද්මයක්. එක කාලෙක අපි ඔක්කොම මේ රිද්මය මුල් ලෝකයටම ගෙන ගියා. මම ඇවිල්ලා ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න නෙමෙයි. අපේ සාම්ප්‍රදායික නර්තන කලාව ගැන කතා කරන්න. ඒකත් අපිටම ආවේනික වෙච්ච රිද්මයක්. ඒ රිද්මය ලෝකයට ගෙන යන විශාල පිරිසක් ඉන්නවා. ඒ තමයි ලංකාවෙන් වෙන රටවල් වලට ගිහිල්ලා නර්තන ආයතන පිහිටව කරන ඒ වගේම දෙමාපියන් තමන්ගේ දරුවන්ට ඒ කලාව උගන්වලා ඕන් ඒක පෝෂණය කරගෙන ලෝකයටම හඳුන්වා දෙනවා. මේ පුංචි දිවයින ගොඩාක් දේවල් කරලා තියෙනවා. හැම අංශයකින්ම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ මොකද අපි හැමෝම ශ්‍රී ලාංකිකයි කියන හැඟීම අපේ රජය ඔසවන පිරිසක් ඉන්නවා. මම හිතන්නේ ඒක අපිටම ආවේනික වෙච්ච රිද්මය. දෙසැම්බර් 19 වෙනිදා නෙළුම්පොකු. ඒ වගේම දෙසැම්බර් 20 කොළඹ. අපේ රිද්මය ලෝකයට ගෙන යන නර්තන කණ්ඩායම් වල එකමුතුවක්. මේක ඉන්න මොන වෙලාවද?

අද වැඩසටහනේ මෙල්බන් ගීතය සඳහා මා තෝරාගන්නේ මහින්ද දිසානායක දියුල්කනේ පද රචනය කළ ඔහු විසින්ම ගායනා කරන මේ මියුරු ගීතයයි. ඊට සංගීත නිර්මාණය කර ඇත්තේ ඉශාරද රෝහණ ධර්මකීර්ති.

0: මෙරට තොරතුරු සංග්‍රහය ජාතික නයිඩොක් සමරුම් සතිය අදින් අවසන් වේ. සෑම වසරකම ජූලි මස පළමුවෙනි ඉරිදා සිට දෙවෙනි ඉරිදා දක්වා ඕස්ට්‍රේලියාව පුරා ජාතික නයිඩොක් සතිය පැවැත්වේ. ආදිවාසීන්ගේ සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසීන්ගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීම සහ හඳුනා ගැනීම මෙම සතිය තුළදී සිදු කෙරේ. නයිඩොක් සතිය යනු සියලුම ඕස්ට්‍රේලියාන් වන්හට මුල් ජාතීන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගැනීමට සහ පෘථිවියේ පැරණිතම අඛණ්ඩ ජීවමාන සංස්කෘතිවල සැමරුම් වලට සහභාගී වීමට අවස්ථාවකි. රට පුරා පැවැත්වෙන මෙම ක්‍රියාකාරකම් හරහා ඔබට ඔබේ දේශීය ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසීන්ගේ ප්‍රජාවන් දැන හඳුනා ගැනීමට සහ ඔවුන්ට සහාය වීමට එය ඔබට අවස්ථාවක් කරගත හැකිය. ඔස්ට්‍රේලියාවේ තුන් දින සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බර්න්හි මාවල් ක්‍රීඩාංගණයේදී රුක්තාරකාවකට ලැබෙන ආකාරයේ පිළිගැනීමක් හිමි වුණි. මෝදි මහතා සාමාන්‍ය පිළිවෙතින් බැහැරව ඉංග්‍රීසි භාෂාවෙන් සිය කතාව ආරම්භ කළ අතර මෙරට සම්ප්‍රදායික හිමිකරුවන් සිහිපත් කර ගෞරවය පළ කිරීමද සිදු කළේය. ඉන්දියානු ජනතාව ඔස්ට්‍රේලියාවේ වර්ධනයට දායක වන අතරම ඉන්දියා අවදෙසද සමීපව බලා සිටිනා බව තමා දන්නේ යැයි ඒ මහතා පැවසීය. තමා ඉන්දියානු වැසියන් මෙල්බර්න්හිදී හමුවීමට ඉතා උනන්දුවෙන් සිටි බවත් මෙවර මෙහි පැමිණ ඔවුන් සමග සුහද හමුවක් පවත්වන්නට සිතූ බවත් ඔවුන් සහ ඔස්ට්‍රේලියානු මිතුරන් තමා ඇතුළු පිරිස පිළිගත් ආකාරය විස්මයජනක බවත් සිය මිතුරාට ඉන්දියාවේ මිතුරාට එනම් අගමැති ඇල්බනීසි හට තමා බෙහෙවින් කෘතඥ වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඇන්තනි ඇල්බනීසි සහ නරේන්ද්‍ර මෝදි ජාතින් අතර ආරක්ෂක සම්බන්ධතා විශාල ලෙස පුරුල් කිරීමට ප්‍රතිඥා දී ඇති අතර ඉන්දියාවට ඩොලර් බිලියන ගණනක යුරේනියම් අලෙවිය සඳහා මඟ පෑදී ඇති අතර නව නිදහස් වෙළඳ ගිවිසුමක් සහ ද්විපාර්ශික ආයෝජන ගිවිසුමක් කඩිනම් කිරීමට පොරොන්දු වී ඇත. ඉන්දියානු ඕස්ට්‍රේලියානුවන් නිසා ඕස්ට්‍රේලියාව වඩාත් හොඳ ජාතියක් බව ඇල්බනීසි මහතා පැවසූ අතර ඔවුන් දෙරට අතර ජීවමාන පාලම ලෙසද හැඳින් වී ආරක්ෂක කටයුතු පිළිබඳ නව ඒකාබද්ධ ප්‍රකාශයක් යටතේ හවුල් අවශ්‍යතාවලට බලපාන ඉන්දු පැසිපික් කලාපයේ ආරක්ෂාව ආශ්‍රිත සංවර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට කැපවීමෙන් නැඟී එන ආරක්ෂක තර්ජන සඳහා වන ඔවුන්ගේ ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීමටද නායකයින් දෙපළ එකඟ විය. පිරිසිදු බලශක්තිය සහ තීරණාත්මක ඛනිජ පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීමටත් සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමටත් දෙපාර්ශවය එකඟ විය. චෙන්නාහි රජයේ කෞතුකාගාරයේ සතුව ඇති ආදිවාසී ඕස්ට්‍රේලියානුවෙකුගේ දේහය නැවත මෙරටට ගෙන ඒමට අවකාශ සැලසීමට ඉන්දියාව එකඟ වූ අතර ඕස්ට්‍රේලියාවේ ජාතික කලාගාරයේ සහ නිව් සවුත් වේල්සේ කලාගාරයේ සතුව ඇති ඉන්දියානු කෞතුක වස්තු ආපසු ඉන්දියාවට ලබා දීමට ඕස්ට්‍රේලියාව එකඟ විය. මෝදිගේ රජය සුළු ජාතීන්ට විශේෂයෙන්ම මුස්ලිම් වරුන් හට වෙනස්කම් කිරීම ආයතනීකරණය කර ඇති බව පවසන ඉස්ලාම් බීතිකාවට එරෙහි සංවිධානය මෝදි හට විරෝධතාවය දැක්වීමට පියවරගෙන සිටියේය. සීක්වරුන් හට ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සිටින කාලිස්තාන් ව්‍යාපාරයට අයත් සාමාජිකයෝද අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට විරෝධය පළ කළහ. මීට අමතරව සංක්‍රමණ මට්ටම, නිවාස පිළිබඳ පීඩනය සහ සමීප ද්විපාර්ශික සම්බන්ධතා ඇතුළු ඕස්ට්‍රේලියාවේ ඉන්දියානු ප්‍රතිපත්තියේ අංශවලට විරෝධය දැක්වීමට සංක්‍රමණ විරෝධී පිරිසක්ද කටයුතු කළහ. රට පුරා ජංගම දුරකථන ජාලා ඇන සිටීමෙන් පසු සේවා යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවද නව දෝෂයක් හඳුනාගත් බව ටෙල්ස්ට්‍රා පවසයි. බදාදා සවස ටෙල්ස්ට්‍රා සමාගම මුලින් සිතුවාට වඩා බොහෝ හදිසි ඇමතුම් වලට බලපෑම් සිදු වී ඇති බව පිළිගත්තේය. මෙම ඇන සිටීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා සෙනෙට් සභා පරීක්ෂණයක් ඉදිරියේ පෙනී සිටින බව ටෙල්ස්ට්‍රා තහවුරු කර තිබේ. පරිසර හා සන්නිවේදන යොමු කමිටුවේ මුලසුන හොබවන සෙනෙට් සභික සාරා හැන්සන් යංග් මහත්මිය පවසන්නේ ටෙල්ස්ට්‍රා ප්‍රධානීන් පිළිතුරු සමග පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. මෙම ඇන සිටීම හේතුවෙන් රට පුරා ත්‍රිත්ව ශූන්‍ය ඇමතුම් 600කට අධික සංඛ්‍යාවක් අවහිර වූ අතර ව්‍යාපාර සහ ප්‍රවාහන ජාලා සම්බන්ධයෙන්ද විශාල ගැටලු ඇති කළේය. ಜೂಲಿ ಅಟವಿನಿ ಬದಾದ ಸಹ ನಾವೇನಿ ಬೃಹಸ್ಪತಿಯಿಂದ ಟೆಸ್ಟ್ ಎನಸಿ ಟೀಮ್ ಹೇತುವೆನ್ ವಿಲೈನ್ ದುಮ್ರಿಯ ಧಾವಣೆಯ ನವತಾದ ಮೀ ಮನಿಸ ಎಂಬ ಪಾರಿಭೋಗಿಕೀನ್ ಹಟ ದರಿ ಮಟಸಿದು ಅತಿರೇಕ ವಿಯದಾಂ ಆಪಸುಗೆ ವೀಮಟ ವಿಕ್ಟೋರಿಯಾನ್ ರಜೆ ತೀರ್ಣೇ ಕರೆತ ಮೇ ಸಮಸ್ತ ವಿಲೈನ್ ಜಾಲೇಟುಮ ಬಲಪೇ ಪೆರ ನೋವಿರು ಸಿದುವೀಮಕ್ ವೂ ಬೆವಿನ್ ಸತ್ಯಾಪನೆಯಟ ಸಹ ಅನುಮತಿಯಟ ಯಟತ್ವ ಸಾಧಾರಣ ವಿಯದಂ ಸಂದಹಾ ಗೆವಿಂ ಲಭಾಗತ ಹೆಕ ಜೂಲಿ ಅಟವನಿದಾ ಪೆರೂರು ಹಯೇ ಸಿಟ ನವವೆನಿದಾ ದಹವಲ್ ದೊಲಹ ದಕ್ವಾ ಕಾಲೇ ತುಲ ವಿಲೈನ್ ಸೇವಾವಾನ್ ಹಿ ಸಂಚಾರೇ ಕಲೇ ನಾಂ ಹೋ ಎ ಸಂದಹಾ ಸಲಸುಂ ಕರ ಸಿಟಿಯೇ ನಾಂ ಸಹ ಅನಹಿಟೀಮ ಹೇತುವೆನ್ ಅಮತರ ವಿಯದಂ ದರೀಮಟ ಸಿದು ವೂಯೇ ನಾಂ ಒಬಟ ವಂದಿ ಇಲ್ಲಾ ಸಿಟಿಯ ಹೆಕ ಉದಾಹರಣೆಯಕ್ ಲೆಸ ಒಬೇ ಗಮನ ಸಂಪೂರ್ಣ ಕಿರೀಮ ಸಂದಹಾ ಭಾವಿತಾ ಕಲ ವಿನತ್ ವಿಕಲ್ಪ ಪ್ರವಾಹನ ಪಹಸುಕಂ ಸಂದಹಾ ಗಿಯ ವಿಯದಂ ಅತುಲತ್ವೇ ನಮುತ್ ಅಹಿಮಿ ವೂ ಆದಾಯಂ ವೆನಿ ಅಹಿಮಿ ವೂ ವಿಯದಂ ಸಂದಹಾ ವಂದಿ ಲಭಾ ಗತ ನೊಹೆಕ vline.com.au ವೆಬ್ ಅಡವಿಯ ವೆತ ಪಿವಿಸ ಎಹಿ ಅತಿ ಫೋರ್ಮೇ ಪುರವಾ ಗಿಯ ವಿಯದಂ ಇಲ್ಲಾ ಸಿಟಿಯ ಹೆಕ ಮೆಮ ಇಲ್ಲೀಂ ಜೂಲಿ 27 ಪೆರ ಇದಿರಿಪತ್ ಕಲ ಯುತುವೇ 13 ಸನುದಾ ಎನಂ ಹೆಟ ಸಹ 14 ಅಂಗಹರುವಾದಾ ಎನಂ ಅನಿದ್ದಾ ವಿಲೈನ್ ಭಾವಿತಾ ಕರ್ಣ ಮಗಿನ್ ಹಟ ನೊಮಿಲೇ ಸಂಚಾರೇ ಕಿರೀಮ ಸಂದಹ ಅವಸ್ಥಾವ ಹಿಮಿವೇ ವಿಲೈನ್ ಜಾಲೆನ್ ಒಬ್ಬಟ ಮೆಟ್ರೋಪಾಲಿಟನ್ ದುಮ್ರಿಯಕ ಟ್ರ್ಯಾಮ್ ರಥೇಕ ಹೋ ಬಸ್ರಿಯಕ ಗಮನ್ ಕರಣ ಮಗಿನ್ ಹಟ ಎಂಬ ಗಮನ ನೊಮಿಲೇ ಗಮನ್ ಕಿರೀಮ ಸಂದಹ ನೊಮಿಲೇ ಲಭಾದಿನ ಸಂಚಾರಕ ವೌಚರ್ಯಕ್ ಭಾವಿತಾ ಕಲೆಯಿತುವೆ ದುಮ್ರಿಯವಲ ಕೊಂದೊಸ್ತರವರು ವೌಚರ್ ರಗಿನಿಯನಾಥರ ಏವಾ ಸಮಹಾರ ಕಾರ್ಯಮಂಡಲ ಸಹಿತ ದುಮ್ರಿಯ ಸ್ಥಾನವಲಿನ್ ಹೋ ಸದನ್ ಕ್ರಾಸ್ ದುಮ್ರಿಯ ಸ್ಥಾನೇ ಪ್ರವೇಶ ಪತ್ ಕಾರ್ಯಾಲಯದ ಲಭಾಗತ ಹೆಕ ಅಗ್ರಮಾತ್ಯ ಅಲ್ಬನೀಸಿ ಕೃತಿಮ ಬುದ್ಧಿಯ ಪಿಲಿಬಂದ ಮಹಾಂಡ್ವೇ ಪ್ರವೇಶ ಸಕಸ್ಕರಮಿನ್ ಅವಧಾನಂ ಸಹ ಸಿದುವಿ ಹ್ಯಾಕಿ ಹಾನಿ ಮೆನ್ಮ ಇಹಲಯನ ಆರ್ಥಿಕ ಪ್ರತಿಲಾಭದ ಪಿಲಿಗಣಿಮಿನ್ ಲಬಣ ಸತಿಯೇ ದೇಶನ ಪಯತ್ವೀಮಟ ನಿಯಮಿತ ಶ್ರಮ ಬಳಕಾಯ ಕಡಾಕಪ್ಪಲ್ ಕಿರೀಮ ಪ್ರಕಾಶನ ಹಿಮಿಕಂ ಸಹ ದತ್ತ ಮಧ್ಯಸ್ಥಾನ ಬಲಗೆನ್ವೀಮ ಸಂದಹಾ ಜಲೆ ಸಹ ವಿದುಲಿ ಸಂಪತ್ ಭಾವಿತಾ ಕಿರೀಮ ಅತುಲುವ ಕೃತ್ರಿಮ ಬುದ್ಧಿಯ ಭಾವಿತೆಯ ಪಿಲಿಬಂದವ ಪ್ರಜಾ ಕಣಸಲ್ಲಟ ಹೇತುವನ ವಿವಿಧ ಗೆಟಲು ಪಿಲಿಬಂದವ ಅಲ್ಬನೀಸಿ ಮಹತಾ ಪೊಳುಲ್ ಸ್ಥಾವರ್ಯಕ್ ಗೆನಹರ ದಕ್ಕುಣು ಎತ್ತೈ ಅಪೇಕ್ಷಾ ಕೆರೇ
1: ಮೆರಠ ತುರುತುರು ಸಂಗ್ರಹ ಇದಿರಿಪತ್ ಕಲಮ ವಿಜಯ ವಿಕ್ರಮ ಕರುಣಾಸೇನ್.

ආදරි ප්‍රේමී සුරලු තනතුරු දරු අනංගයා ගැන කියවෙන මෙම ගීතය එච්.ආර්. ජෝතිපාලගේ ගායනයක්. පද රචනය ගුණරත්න අබේසේකර. සංගීතය පී.එල්.ඒ. සෝමපාල.

0: බීගමු බන්ධනාගාරයේ තරුණ වදහිංසාවලට යොමු වෙලා නිලධාරීන් 7 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වුණා. අහිංසක රැඳවියන් 20 ගණනකගේ ජීවිත අහිමි වුණා. මේ සිදුවීම පමණක් නෙවෙයි, ඒ සිදුවීමට අදාළව බොහෝ දේ සිදුවෙනවා. මේ පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා ලංකාවේ ප්‍රධාන පෙළේ මානව හිංකම් ක්‍රියාකාරිකයෙකු වගේම මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා සම්බන්ධ කරගත්තා. අද ඒ සම්බන්ධයෙන් විස්තර දැන ගැනීම සඳහා ප්‍රතිභා මහානාම මහතා පිළිගන්නවා මැදිරියට ආයිබෝවන් කියලා. ආයිබෝවන්.
1: ආයිබෝවන්.
0: හොඳයි. ලංකාවේ මීගමුව බන්ධනාගාරයේ සිදුවුණු ඉතා දුප්පර කතා ප්‍රවෘත්තියෙන් අපි පටන් ගමු. දැන් මේ මොහොත වෙන විට ඔබතුමාගේ දැනුවත් වීම මත මොකද්ද තත්ත්වය?
1: මේ වෙනකොට මාගේ දැනුවත් වීම මත මට කියන්න තියෙන්නේ රජය විසින් ස්වාධීන කමිටුවක් දාලා තියෙනවා මේ ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල. ඒක එක්සත් ජාතීන්ගේ මානවකම් කවුන්සිලයකට ගිහිල්ලා එයා පිළිඅරගෙන තියෙනවා මේ පරීක්ෂණ කමිටුවක් දැම්මයි කියන එක. ඊළඟට වැදගත්ම කාරණේ තමයි වෙනත් ආයතන රාශියක් පරීක්ෂණ කරගෙන යනවා. දැනට මීගමුව බන්ධනාගාරයේ හිටිය රැඳවියන්ව වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා. පරීක්ෂණ පැවැත්වීමෙන් යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන මේ පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යනවා. තාම ඒව පරීක්ෂණ මට්ටමේ එතකොට අපි බලන්න ඕනේ පරීක්ෂණ වාර්තා ආවම ඒවායේ තියෙන කමිටු වාර්තා මොනවද කියලා. ඒ වුණත් මට යමක් කියන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රය සම්බන්ධව අපි නිතර වැඩ කරනවා. ඒ වගේම අපි බන්ධනාගාර නිතර නිරීක්ෂණයන්ට ගිහිල්ලා තියෙනවා. මේකේ ප්‍රධානම කාරණය තමයි දැනට ඉන්නවා මීගමුවේ 600ක් ඉන්න ඕන තැන 2400ක් ඉන්නවා. ඒක ඕවර් ක්‍රවුඩින්. හැබැයි කියන්න ඕනේ මෙතන ඉන්න ඔක්කොම දඬුවම් ලබන අය නෙමෙයි. 73.3%ට ඔක්කොම රැඳුම්කරුවෝ ඉන්නේ නඩු තීන්දුව ලැබෙනකන්. එතකොට කන්වික් අය දඬුවම් ලැබෙන අය ඉන්නේ 26.7%. ඒ නිසා ඕවර් ක්‍රවුඩින් එක පැහැදිලිව තියෙන්නේ රිමාන්ඩ් ප්‍රිසන් එකේ නැත්නම් මැගසින් බන්ධනාගාරයේ තමයි මේක තියෙන්නේ. එතකොට මීගමුවේ තත්ත්වෙමයි 600ක් ඉන්න ඕන තැන 2400ක් ඉන්නවා. ඒක ඕවර් ක්‍රවුඩින්. එතකොට මේ ප්‍රශ්නේ මූලික වශයෙන්ම මතුවලා තියෙන්නේ දෙපාර්ශ්වයක් අතර උන මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම කෙලිකිරීමත් එක්ක ඊට පස්සේ ඒක සමනය වුණා. දෙවෙනි දවසේ තමයි යම් යම් සිදුවීම් මත මෙතන පහර දෙන්නේ. පහර දෙනකොට ඒ සියලු දෙනාම එකතු වෙලා මේ නිලධාරීන්ට පහදු දීලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය වෙඩි තැබීම් සිදුවීම් ඇති වෙලා තියෙන්නේ. ඉතින් දැනට තියෙන තත්ත්වය තමයි එහෙම කිසිම වාර්තාවක් වෙලා නැහැ. මාධ්‍යයටත් වෙනත් තැන්වලිනුත් එහෙම වාර්තා වෙන්නේ නැහැ. දැනට ඒ රැඳවියන්ගේ සිරකරුවන්ගේ ඉන්න ඥාතීන් දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වනවා. එතකොට ඒව ජාත්‍යන්තරයේ අවධානයටත් යොමු වෙලා තියෙනවා. ඒක තමයි දැනට තියෙන වර්තමාන තත්ත්වය.
0: සිරකරුවද මිනිස්සුය. වර්තමාන රජය පළේට පත් වීමේදී ඒගේ ප්‍රතිපත්ති විකාශනයේ විශේෂ පිටුවක් වෙන් කළා තිබුණා. ඒ සිරකරුවන් පිළිබඳව සිරකරුවන්ගේ தත්ත්වය පිළිබඳව ඔවුන් මීට පෙර විපක්ෂයේදී කතා කරලා තිබුණා. නමුත් මේ අද වෙනතුරු මේ වසර දෙකක කාලය සඳහා යම්කිසි ක්‍රියාමාර්ග මේ සඳහා අරගෙන නැහැයි කියලා මම ඔබතුමාට යෝජනා කළොත් ඒ ඔබතුමාට පිළිගන්න පුළුවන්.
1: ඔව්, ඇත්ත වශයෙන්ම දැන් මේ අහන ප්‍රශ්නයත් එක්කම 2000 වර්ෂයේදී ඉඳලා තියෙන 16412 ප්‍රසන් වල අද ඉන්නවා 41180ක්. එතකොට රජයක් හැටියට අනිවාර්යයෙන්ම මේ ඕවර් ක්‍රවුඩින් සම්බන්ධව මේ කරන විමර්ශනයට කලින් යම් යම් දේවල් කළ යුතුව තිබුණා. ඒ කළ යුතු දේවල් වලදී වැදගත්ම දේ තමයි නීති ප්‍රතිසංස්කරණය කරන එක. ඒක රෑකින් කරන්න බෑනේ. දැන් මම නැවත කියනවා 75%කට වඩා ඉන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි තියන අය. ඒගොල්ලෝ අර 54 වගන්ති යටතේ අප ගන්නත් බෑ. අප ගන්නවා නම් අභියාචනාධිකරණයට ගේන්න ඕනේ. මේක 2023 කර සංශෝධනයක්. ඒ නිසා රජයේ පැත්තෙන් කරන්න ඕන මූලික දේ එකපාරට ප්‍රිසන් එකක අයින් කරලා තව ප්‍රිසන් එකකට දාන හෝ අලුත් ඒවාරින් එක නෙමෙයි. මේක නීති සංශෝධන කීපයක් එන්න තියෙනවා. ඒ වගේම දඩ ගෙව නැහැ විශාල වශයෙන් ගෙවන්න බැරි ඉන්නවා. ඒ වගේම ඉන්නවා අප දී ගන්න බැරි අය. ඒ නිසා මෙන්න මේවට තමයි දැන් අවධානය යොමුලා තියෙන්නේ. නමුත් ටිකක් පරක්කුයි. කළ යුතු දේ කරන්න ඕනේ. ඒකට හේතුව තමයි නීතිය සංශෝධනය වීම ඉතාම වැදගත්. නැත්තම් මේ රිමාන්ඩ් ප්‍රිසන් එක තව දුරටත් ඉන්න ඉන්න වැඩි වෙලා යනවා. ඒ නිසා රජයේ පැත්තෙන් තමයි මේ කොමිටි දාලා තියෙන්නේ. නමුත් මීට වඩා තවත් වැදගත් අධිකරණ සේවා කොමිෂන් සභාව දීලා තියෙනවා නිර්දේශ මහේස්ත්‍රාත්වරුන්ට ගිහිල්ලා ප්‍රිසන් බලන්න වෙන. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන වැඩ රාජකාරී අතර තමයි මේ දේ කරන්නේ. නමුත් මේක වළක්වා ගත හැකි තිබුණ දෙයක්. ඒ වගේම බුද්ධි වාර්තා තියෙනවා. බුද්ධි අංශ ඉන්නවා ප්‍රිසින් එකේ පවා. ඒගොල්ලන්ගේ වාර්තා ලැබිලා තියෙනවා. ඒවගේම තමයි ප්‍රජා විශෝධන පනත තියෙනවා, ප්‍රජා සේවා පනත තියෙනවා. ඉතින් මේවා කෙරෙහි අවධානය යොමු කරන්න තිබ්බ මීට කලින්. එහෙම කියලා මේ අය අයින් කරන්න තිබ්බ. දැන් රජයෙන් කියනවා හවුස් ඇරෙස්ට් කියලා එකක්. එතකොට ඉදිරියේදී හෝ මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ක්‍රියා කරන්න ඕනේ. ඔබතුමා හරියට හරි සිරකරුවෝද මිනිස්සුයෝ. නමුත් සීමිත අයිතිවාසිකම් තමයි බන්ධනාගාරයට ගියාම මැන්ඩෙලා රූල්ස් තියෙනවා. ඒ මැන්ඩෙලා රූල්ස් අනුව තමයි ලෝකයේ සියලුම ප්‍රසන් හැදිලා තියෙන්නේ. මෙලත් වඩා දරුණු තැන් තියෙනවා එල් සැල්වදෝර් වගේ දකුණු ඇමරිකාන් රටවල්. නමුත් මම මේක කම්පයර් කරන්න යන්නේ. මට කියන්න තියෙන එකම දේ තමයි මේකෙන් හෝ උගත් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ වරද කරලා ඉන්නවා ඒගොල්ලන්ට නීති අනුව අනිවාර්යයෙන්ම දඬුවම් කරන්න ඕනේ. දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන කරෙක්ෂන් සෙන්ටර්ස් 1982 දකුණු ඔස්ට්‍රේලියාවේ තියෙනවා කරෙක්ෂන් සර්විසස් ඇක්ට් ඕපන් ප්‍රිසන්. මෙන්න මේ වගේ අවධානය අපි ලියලා තියෙනවා කතා කරන්න ඕනේ. මේවයින් හෝ මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
0: සිටුවේ පළවෙනි සිටුවේම සිටුණු විගස මේ විශේෂ බාර අමාත්‍යවරයා විදියට නානායක්කාර මහතා වගකීම බාර ගන්නවා කියලා කිව්වා. නමුත් වගකීම බාරගත්තට එතුමා ෂණිකව ක්‍රියාත්මක වෙලා නැහැ. මේ ෂණිකව ක්‍රියාත්මක වෙලා මේ පාර්ශ්වයන් දෙක දෙපැත්තකට කළ වෙන තැන් වලට මාරු කළ හැරියනම් මේ සිදුවීම සිදුවෙන්නේ නැහැ කියලා විපක්ෂයේ චෝදනා කරනවා.
1: ඔව්, අධිකරණ ඇමතිතුමා වගකීම් බාරගත්තයි කහරි. ඊට පස්සේ අධිකරණ ඇමතිතුමාව දැනුවත් කරන්න වෙනම විශේෂඥ කමිටු ඉන්නවනේ. ඒ නිලධාරීන් ඉන්නවනේ. ඒ නිලධාරීන් තමයි ගොඩක් වෙලාවට අධිකරණ අමාත්‍යවරයාට මේ පොලිසි ඩිසිෂන් එකක් ගැනීම සඳහා වෙන් කරන්නේ. නමුත් මේක ඇත්තටම හොඳ කුප්‍රකට කුමන්ත්‍රණයක් වුණා. මොකද ඉදාරෑ මේක විසඳුනාට ඊළඟ දවසේ උදේ මේ තත්ත්වය මතුවෙනකොට ඒ අයට කරන්න තිබ්බේ ඊට වඩා වෙනස් දේවල්. දැන් කොළඹින් ගිය ඒ හොඳටම පුහුණු කිරීම දන්න නිලධාරී කණ්ඩායමක් තමයි ගියේ. මෙතන මීගම බන්ධනාගාර නිලධාරීන්ට එහෙම ලොකු දේවල් වෙලා නැහැ. අර කොළඹින් ගිය අයට තමයි ගහලා තියෙන්නේ. ඒතකොට මේ හොඳට විමර්ශනය කරලා බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඔබ කියන එක හරි. මේක දෙපැත්තට කරන්න ඕනේ, කළ යුතුයි. නමුත් අමාත්‍යවරයෙක් පවා එහෙම තීරණ ගන්නකොට එයා බලන්න ඕනේ පවතින බන්ධනාගාර නීතිවල තත්ත්වය මාරු කිරීමේදී විනම මානව හිමිකම් නඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ තැනකින් අවතනකට යනකොට ඊළඟට බුද්ධියංශ ඉන්නවා, බන්ධනාගාර ජෙනරාල් කොමසාරිස් වැඩබලන කෙනෙක් ඉන්නවා, එතනින් ගියාට පස්සේ සුපරින්ටෙන්ඩන්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලානේ මේ සාකච්ඡාව ගන්න. අමාත්‍යවරයාට ඒව හරියට නිර්දේශ ලැබලා දෙන්න තිබේ. නිර්දේශ අනුව ක්‍රියාත්මක කරා නම් මේ දේ වෙන්නේ නැහැ. නමුත් මම තවදුරටත් කියනවා බන්ධනාගාරයේ තියෙන මොබයිල් ඕන තරම් අහු වෙනවා. මේ කොහොමද මේ කුඩු කීනේ ඇතුළට යන්නේ? මේවත් නිලධාරීන් හරහා තමයි යන්නේ. ඉතින් ඒව නොවැළැක්විය හැකි හේතු තියෙනවා නම් මේක මුල ඉඳලම මේක පිරිසුදු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ. දැන් බලන්නකෝ ලංකාවේ බන්ධනාගාර ගන්නකෝ, ලංකාවේ බන්ධනාගාරවල එහෙම වෙන් කළා තියෙනවා. දැන් ඔබ කියන ප්‍රශ්නේදී අපි දන්නවා ක්ලැසිෆිකේෂන් එකක් නැහැ ප්‍රිස්නර්ස්ලාගේ. එතකොට ප්‍රිස්නර්ස්ලා ඉන්නවා ඔතන, ඕගනයිස් ක්‍රයිම් ලීඩර්ස්ලා ඉන්නවා, ඩ්‍රග් ට්‍රැෆිකර්ස්ලා ඉන්නවා, වයලන්ට් ඔෆෙන්ඩර්ස්ලා ඉන්නවා, රිමාන්ඩ් ප්‍රිස්නර්ස්ලා ඉන්නවා, ෆස්ට් ඔෆෙන්ඩර්ස්ලා ඉන්නවා, ජුවිනයිල් ඔෆෙන්ඩර්ස්ලා ඉන්නවා, වල්නරබල් ප්‍රිස්නර්ස්ලා ඉන්නවා. ඉතින් මේක මුලින්ම කරන්න දෙපෙන්නේ. දැන් මෙතන මේ ඔක්කොම එකට දැම්මට පස්සේ ඕගනයිස් ක්‍රයිම් ක්‍රිමිනල් කෙනෙකුයි, ඩ්‍රග් ට්‍රැෆිකර් කෙනෙකුයි, වයලන්ට් ඔෆෙන්ඩර් කෙනෙකුයි, රිමාන්ඩ් ප්‍රිස්නර් කෙනෙකුයි දැම්මම මේගොල්ලෝ එතන බලේ පාවිච්චි කරනවා. ඒ නිසා දැන් හෝ මේ වර්ගීකරණය කරන්න ඕනේ. වෙන රටවල ඒක කරලා තියෙනවා. නමුත් අපි ඒක වෙලා නැහැ. ඉතින් ඒක ඉදිරියට කරමින් මේ බේල් රිෆෝම්ස් කියන ඒවා එන්නත් ඕනේ. මේක පාර්ලිමේන්තුවට පුළුවන්. විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි දෙකම එකවෙලා බේල් රිෆෝම්ස් ගන්න ඉදිරියේ ඒ ප්‍රිසන් ඕවර්ක්‍රවුඩ් එක නතර කරන්න, නොන් කස්ටෝඩියල් සෙන්ටෙන්සස් දෙන්න පුළුවන්, කමියුනිටි සර්විසස් දෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික මොනිටරින් වලට යන්න පුළුවන්, පේරෝල් එක්ස්පෑන්ෂන් එකට යන්න පුළුවන්. මේවා ගැන එක එක්කෙනා චෝදනා කරගන්නවට වඩා මගේ මතය තමයි මේවට විසඳුම් ඉදිරිපත් කරන්න. රජයේ පැත්තෙන් බාර ගනි, අනිත් පැත්තෙන් ඉදිරිපත් කරයි, එකට එකතු වෙලා මෙතන අවශ්‍යම දේ තමයි අලුත්ම සංකල්පයක් අපි වෙන රටවල දාලා තියෙන එක කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රිසන් ඉන්ස්පෙක්ටරේට් එකක් දාන්න ඕනේ. ඒකෙන් බලා ගන්න පුළුවන් ඉදිරියේ. අන්නේ ඒවා නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ උනේ. ඉදිරියේදී හෝ මේක ස්වාධීන ප්‍රිසන් රිෆෝම් කමිෂන් එකකුත් අවශ්‍යයි, පොලිස් කමිෂන් වගේම. ඒ දේවලින් තමයි ඉන්ටෙලෙක්චුවලි ඒ වගේම ප්‍රිසන් වෙන රිෆෝම්ස් ගැන හදන්න ඕනේ. මේක හොඳම කාලය කොහොමද මේක කරන්නේ? වගකීම බාර ගන්න එක එක විදි තියෙනවා. මෙතන වගකීම් බාර ගන්න තියෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. විපක්ෂයේ පැත්තනොත් මං හිතන්නේ දැන් විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඒගොල්ලෝ කතා කරගෙන යනවා. ඒ වයින් හරි කොහොමෙන් හරි එකට එකතු වෙලා මේක නැවත විශෝධන ක්‍රියාවලිය, ඒ විශෝධන පනත කරෙක්ෂන් ඇක්ට් එකට යන්නේ කියලා මම පක්ෂිනුයි විපක්ෂිනුයි දෙකොල්ලගෙම ඉල්ලා
0: තියෙනවා. බන්ධනාගාර නිලධාරී තමන්ගේ ස්වාමි එහෙම නැත්නම් තමන්ගේ ජේසු නිලධාරියා වෙනුවෙන් කඳුළු වගුරමමින් යම්කිසි ඉල්ලීම් කීපයක් කළා. ඒ අතර ඒ කඳුළු වැගිරීම තුලින් අපිට පේනවා ඒ නිලධාරියා ඉතා හොඳින් තමන්ගේ රැකියාව කළා, පහළ නිලධාරීන් ආරක්ෂා කරගෙන හිටියා කියලා. අනිත් එක තමයි අපිට හරියට උපදෙස් දුන්නේ නැහැ කියන වචනේ ඒ අතරතුර කියවෙනවා. මේ උපදෙස් නොදීම තුල පැතලිත වීමට ඉඩ ලැබුණාය කියන තොරතුර සමාජගත වෙනවා.
1: ඔහු ඇත්තටම මෙවැනි සිද්ධියක් එන්න කලින් මේ සම්බන්ධව ඒගොල්ලෝ ඩ්‍රිල්ස් තියලා තියන්න ඕන. ඒ වගේම තමයි මෙහෙම එකක් එයි කියලා හිතලා අඩුම ගානේ ඒගොල්ලෝ ට්‍රේනින් එකක් පවත්වලා තියෙන්න ඕන. මේ හදිසිය ආවට ඒ ගැන සොයා බලන්න තිබ්බ හොඳට. එතන නම් කිසි අඩුපාඩුවක් තියෙන බව හොඳටම පේනවා. එතකොට මේ අය හිතුවේ නැතුණාට මේක සිදු වුණානේ දැන් ඒ පෙර පුහුණු වී මේ කිසි දෙයක් නෑ අර කිව්වා වගේ සමහර වෙලාවට හිටිගම මොබ් එකක් එනවයි කියලා කියන්නේ මේක යනව බුද්ධිංශයට වාර්තා අනිවාර්යයෙන්ම බුද්ධි නිලධාරීන් නොතන ඉන්නවා. බුද්ධි නිලධාරීන් දැනුවත් කරන්න ඕනේ. ප්‍රිසන් එකේ බුද්ධිංශ ඉන්නවා, අනිත් ආයතනවලත් බුද්ධිංශ ඉන්නවනේ. එතකොට මෙතන පොඩි අඩුපාඩුවක් වුණොත් සලකිල්ලක් වෙලා තියෙනවා. ගිනික තමයි වෙන්නේ. ඒවත් මට තාම කියන්න බෑ. ඒවා වාර්තාවලින් නෙල වාර්තාවලින් ඒවා එන්න ඕනේ සාක්ෂි අරගෙන ඒගොල්ලෝ දෙපැත්තටම සවන් දීලා ඒක කරයි. නමුත් උන්දට හිතන්න රැඳවී කියලා කියන්නේ පාරේ ඉන්න කෙනෙක්. ඒතකොට ඒ පාරේ ඉන්න ආයතනේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව. තමා යටතේ පාරේ ඉන්න කස්ටඩි එකේ ඉන්න සියලු දෙනාම රැක ගන්න ඕනේ. දැන් වෙන ප්‍රිසන් වල ගිහිල්ලා ඒගොල්ලන්ව වල්නරබල් කරන්න බෑනේ. ඒ මේ දාන්න බෑනේ. එතකොට එහෙම වුණොත් ඒගොල්ලෝ වග කියන්න ඕනේ. දැන් මෙතනදී එහෙම මාරු කරපු අය ඒ ආරවුල් ඇති කර ඒ වරදක් කළා තියෙනවා ඩ්‍රග් රැඩිකල්ස් නම් ඒක වෙනම දඬුවම් දෙන්න ඕනේ. නමුත් කායික දඬුවම් දෙන්න බෑ. දැන් වෙනත් ක්‍රිස්තියානි වල පවා මෙහෙම අරපු අයව ආරක්ෂිතව තියෙන්න ඕනේ. ඒ අයට ඒ ආකාරයේ වදින්සා දීලා තියෙනවා නේ. ඒගොල්ලන්ට මූලික මිනිස් අයිතිවාසිකම් නඩු තියෙනවා. අපි දන්නවා ප්‍රිසන් එකේදී ගහපු නඩුවක් තමයි එමානුවෙල් කියන නඩුව. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගියා. අන්තිමට වන්දි ගවන්නත් උනා. එයාගේ කකුලත් කැඩුනා. එවැනි පූර්වාදර්ශ ඕන තරම් මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තියෙනවා. Taman යටතේ ඉන්න කෙනෙකුට ආරක්ෂා දෙන්න ඕනේ. ආරක්ෂාව දුන්න නැත්නම් ඒ අයට ඒ මූලික මිනිස් අයිතිවාසිකම් පවා යන්න පුළුවන්. සමාජ මාධ්‍යයේ එහෙම පැතිරෙන අවස්ථා තියෙනවා. නමුත් ඒක සාක්ෂියන ඔප්පු වෙන්න ඕනේ. එහෙම වෙලා තියෙනවා නම් කුමන දැනත් එක්ුණත් එයා ගුඩු වලට සැකෙක් කෙනෙක් වුණත්, මර්ඩර් එකකට සැක කෙනෙක් වුණත් එයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ, සිකියුරිටි එක දෙන්න ඕනේ කියලා තමයි මැන්ඩෙලා ප්‍රින්සිපල්ස් වල තියෙන්නේ. ඒක වගකීම තියෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනිවාර්යයි.
0: බන්ධනාගාර ඇතුළට කුඩු සහ ජංගම දුරකථන රැගෙන යාම පිළිබඳව විශ්ලේෂණය කරන පෙළක් මාත්‍යකරුවන් කියනවා මේ සඳහා නිලධාරීන් උදව් කරනවා මුදල් වලට කියලා. සමහරෙකුට ආර්ථික අපහසුතාව නිසා මේ තත්ත්වයට යොමු වෙනවා. තවත් කෙනෙකුට ජීවිත තර්ජන සහ මරණ තර්ජන අනුව මේවට යොමු වෙනවා කියලා කියනවා. දැන් මේ සඳහා මූලිකව කටයුතු කරමු නිලධාරියෙකුටත් මරණ තර්ජන ලැබෙනවා කියලා මේ වෙනකොට ආරංචි වෙනවා. දැන් මේ සඳහා ඇත්තටම ලංකාවේ වැටුප් සංශෝධන කරද්දී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට යොමු වෙනවනේ. මේ සියල්ල ඒකරාශී වෙච්ච එකට බැඳුණු ක්‍රියාදාමයක් කියලා මෙතන සිද්ධ වෙන්නේ.
1: මම ඒක 100%ක් පිළිගන්නවා. මේකට ඉස්සෙල්ලා වැලිකඩ රිමාන්ඩ් ප්‍රිසන් එකේ සියලුම ඔය කුඩු පැකට් අල්ලපු දක්ෂ නිලධාරියෙක් හිටියා. ඒ නිලධාරියා ගෙදර යනකොට නාරහෙන් පිට බස් එකේදී අමු අමුවේ ඒ නිලධාරියාව වෙඩි තියලා පාතාලෙන් ඝාතනය කරා. එහෙම නිලධාරින් ඉන්නවා. ඒතොර ඒ නිලධාරින්ගේ ආරක්ෂාව දෙන්න ඕනේ. දැන් එහෙම පාතාලෙන් තර්ජන එනවා ඇති ඒ විදිහට කරන්න කියලා. නමුත් ඒකට බය වෙන රජයක් නෙමෙයි දැන් ඉන්නේ. ඒගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න. මේ සටන් මෙහෙවන්නේ මහත්මයා මෙහි ඉඳන් නෙමෙයි. ඔක්කොම මෙහෙවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉඳලා. ඒව ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ කුඩු වසංගතේ නවත්වා ගැනීම සඳහා විවිධ ආකාරයට ක්‍රියා කරනවා. ඔබ දැකලා සමහර වෙලාවට 1000ක් අල්ලනවා, 2000ක් අල්ලනවා. ඉතින් මේ අය දාන්නේ කොහෙද? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. අඩු ගන්න ඕපන් ප්‍රිසන් එකක් හරි මෙතනදී තියෙන්න ඕනේ අයව දාන්න. නමුත් අර ඔබ කිව්වා වගේ වෙනත් රටවල් එක බලනකොට බොහොම අඩු ආකාරයට තමයි ඒගොල්ලන්ගේ තත්ත්වයන් තියෙන්නේ. ඉන්නව නිලධාරීන්, දූෂිත නිලධාරීන් ඉන්නවා. දැන් වුණත් මම කිව්වනේ ඔබට ගිහිල්ලා එක ප්‍රිසන් එකක් ගාල්ලේ හරි කොහේ හරි බලන්න මොබයිල් කොච්චර අහු වෙනවද කියලා. කොහොමද යන්නේ ප්‍රිසන් එකක් ඇතුළට යන ගේට්ටු පහක් හයකින් යන්න ඕනේ. එළියේ තොන්දරට චෙක් කරනවා. ඒ වගේ මේගොල්ලන්ගේ CCTV කැමරා තියෙනවා. ඒ වුණත් මේවා යනවා. ඒතොර නිලධාරීන්ගේ තත්ත්වය වෙනම බලන්න ඕනේ. ඒ නිලධාරීන්ව ඒකට කියනවා ප්‍රිසන් මැනේජ්මන්ට් කියලා. ඒක ඩිජිටල් ක්‍රමයකට පවා කරන්න පුළුවන්. ඒ අයට ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොනවා හරි තියෙන්න පුළුවන්. නමුත් හොඳ සේවය කරන අයත් ඉන්නවනේ. එවැනි දෙන්නේ තුන්දෙනෙක් නැතුවම නම් අනිවාර්යෙන් මේවා යන්නේ ඒ ඇතුලේ. දැන් එකපාරක් බූසර ඇඳුම් කඳවුරේ චාරිකාවක මට බලන්න කියලා කිව්වා මමයි හිටපු නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායකයි අමල් රන්දිනිය කියන නීතිඥ සංගමේ ලේකම් අපි තුන්දෙනාම ගියා. අහු වෙනවා. ඕන තරම් තියෙනවා. ඉතින් කොහොමද යන්නේ? අපි රිංගල ඇතුළට අපේ ෆෝන්ස් පවා ගත්තා. නමුත් ඇතුළේ තියෙනවා. ඉතින් මේක හසින් වැටෙන්නේ නැහනේ. දෙයියෝ ගෙනත් දෙන්නේ නැහනේ ෆෝන්ස්. ලයිට් යනකොටම ටක් ගාලා ඒගොල්ලෝ ෆෝන් ඔපරේට් වෙනවා. මෙන්න මේ ජාලය කඩන්න ඕනේ. මේ ජාලය කඩන්න යනකොට අන්නේ ඇයිද මරණ තර්ජන එනවා. පාතාලෙම තමයි එන්නේ. විශාල මුදලක් දෙනවා ෆෝන් එකක් ඇතුළට ගෙනිච්චොත්. කුඩු ඇතුළට ගෙනිච්චොත්. ඒ වගේම ජීවත් වෙනා ඉන්නවා. මේක නැවැත්වීම සඳහා නිලධාරීන් කොන්ද කෙලින් තියලා වැඩ කරන්න පුළුවන් විදියට හදන්න ඕනේ. ඒ නිලධාරීන් බය නැතුව ජීවත් වෙනවා. මම එහෙම කිව්වට මේගොල්ලගේ පවුල් ඉන්නවා. සමහර ඒගොල්ලන්ට නිලධාරිය වන්දනාගාරය ඇතුලේ ඉන්නකොට එළියේදී ඒගොල්ලන්ගේ දුවලා ඉන්න පුළුවන් පුතාලා ඉන්න පුළුවන් විවිධාක අන්නේ ඒකට තමයි ලංකාවේ පනතක් තියෙනවා 2023 සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ඒගොල්ලන්ගෙන් සිකියුරිටි එකක් ගන්න පුළුවන් නැත්නම් ඉතින් කෝටස් හරි ඒගොල්ලන්ට දෙන්න ඕනේ මෙවැනි යටිතල පහසුකම් හොයලා බලන්න ඕනේ එහෙම හොයලා බලනවා වගේම ඔය රැඳවියන්ට සෞඛ්‍ය පහසුකම් ජල පහසුකම් ඒ වගේම එක රැසිකිලියට යන 60ක් 70ක් ඉන්නවා ඒ වගේ දේවල් එක රැකින් මෙව නිම කරන්න බෑනේ ඉතින් මේවා සදා ජාතික සැලැස්මක් හදලා ඇති ඒ ජාතික සැලැස්මත් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ දැන් හෝ මේකෙන් ඉගෙන ගත හැකි පාඩම් අපිට තියෙනවානේ මේවා වෙන්න පුළුවන් කියන එක තවදුරටත් අපි හොඳින් මතකයේ තබාගෙන ප්‍රිසන් කළමනාකරණය සහ විශාල වශයෙන්ම අපි බලන්න ඕනේ කොහොමද මේ රැඳවියන්ගේ ඒ දෙන්න ඕන අවම පහසුකම් කියලා තමයි මැන්ඩලා රූල්ස් වල තියෙන්නේ බලන්න දෙන්න ඕන පහසුකම් ලැබලා දෙන්න ඕනේ ප්‍රිසන් එකේ හොස්පිටල් එකක් තියෙනවා ප්‍රිසන් එකේ තියෙනවා ඖෂධාගාරය ඒක කැඩුවයි කියලා තමයි කියන්නේ ආයුධ ගන්න බැරි නීතිය අතර ගන්න බෑනේ කාටවත් බෑනේ නීතිය අතර ගන්න රැඳවීකුණත් අතර ගන්න බෑ හැබැයි ඒගොල්ලෝ ඉන්නේ සීමා සහිත අයිතිවාසිකම් හින්දා ඒක වැළැක්වීමේ හැකියාව තියෙන හොඳ පාඨමාලාවක් හෝ එහෙමත් නැත්නම් හොඳ ට්‍රේනින් එකක් දීලා තියෙන්න ඕනේ ඒ තුලින් පමණයි මේක අපිට වළක්වා ගන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම කාන්තා ප්‍රසනුත් බලන්න කාන්තා ප්‍රසනු වල මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා මේ ගැන දැඩි අවධානය යොමුලා ප්‍රමුඛත්වය දීලා වැඩ කරනවා නම් අපිට ඉදිරිය මෙවැනි දේවල් වෙන එක නවත්වා ගන්න පුළුවන් ඒ වගේම මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම මම මුකුත් කියන්නේ නැහැ ඒ වාර්තා අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජයේ වැඩි ඉන්නවයි කියන එක තමයි මම කියන්නේ
0: අපි අද සාකච්ඡා කළේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා සමගයි මොහොමත් විශ්වති නිදර්ශන අපිත් සමග සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ ඇති වුණු තත්ත්වය සහ ඒට ගත යුතු ප්‍රතික්‍රම පිළිබඳව මෙල්බන් ට්‍රිබල් සෙට් ගුවන්විදුලි අසන ජනතාව දැනුවත් කිරීමට අපිත් සමග සම්බන්ධ වුණාට අපි ඔබට සමුදෙනවා මොහොමත් විශ්වති ආයිබෝවන්
1: ආයිබෝවන් මොහොමත් විශ්වති සම්බන්ධ කර ගැනීම පිළිබඳව
2: ජනප්‍රිය ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය පසුගිය ජූලි 10 වෙනිදා සිය ජීවිත රඟමඩලෙන් සදහටම සමුගත්තා. 1958 ජූනි 11 වෙනිදා මෙලොව එළිය දුටු ඇය මිය යන විට වයස අවුරුදු 68ක් වී තිබුණා. තරුණ සිත් ඇදබැඳ තබා ගැනීමට හැකි අයුරින් මියුරු ගීත රාශියක් ගායනා කළ ඇය ඔබගේ මතකයේ සදා රැඳි. ඇයට නියම සුව ප්‍රාර්ථනා කරමි. ඇයි ගායනා

0: ඉක්මනින් ඉෂ්ට කරන මොහොතක තමයි කතා කරන්නේ. ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් අපි දීපු එක්වත් නොහැර ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පළවෙනි අය වෙන් කරා, දෙවෙනි අය වෙන් කරා, ඒකම අපි සභාපතිත්වය දරනවා. ආබාධිත තැනැත්තන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය, මේ මන්ත්‍රී සංසදයෙන් ඊට කලින් කවදාවත් නොවිච්ච දෙයකට අපට අපයත තිබ්බා. ඒක තමයි දැන් අපි දන්නවානේ අයවැයකනේ සම්පාදනයේදී ආබාධිත ප්‍රජාවගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්න, ඔවුන්ගේ අවශ්‍යතාවයන් මේ ලේඛනයට ඇතුළත් කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් ගෙනිච්චා. අපි විශාල ආබාධිත කණ්ඩායම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගෙන්නලා, ඔවුන්ගේ භාරකරුවන් පාර්ලිමේන්තුවට ගෙන්නලා, ඒ වගේම ඔවුන් එක්ක වැඩ කරන සමාජ ක්‍රියාකාරකයන් ගෙන්නලා අයවැය සඳහා ආබාධිත ප්‍රජාවගේ පැත්තෙන් අවශ්‍යතාවයන් සලකුණු කරන යෝජනා මාලාවක් හැදුවා. මේ තුලින් අප බලාපොරොත්තු වෙන්නේ මේ මුදල් සම්බන්ධයෙන්, ජාතික මුදල් කටයුතු සම්බන්ධයෙන් ආබාධිතවන්ගේ නැගියක් වීම සහ සක්‍රීය සහභාගිත්වය සහ ඔවුන්ගේ අදහස් නියෝජනය කරන්න. මේ විදිහට බලද්දී ලොකු පියවරයන් ගණනාවක් ගණනින් තමයි අපි ඉන්නේ.
1: ඔබතුමා මේ විශේෂයෙන්ම කතා කළේ විශ්වවිද්‍යාල ප්‍රජාව අධ්‍යාපනය ලබන අධ්‍යාපනයට මාර්ගගත කට්ටිය පිළිබඳව. ආබාධිතයි ඉන්න පුළුවන් ගම්බදව කුලකයට අහු නොවන, මේ අය කිසිම ප්‍රතිපාදනයක් නොලබන, ඒ අය වෙනුවෙනුත් ඔබතුමාගේ යම් ක්‍රියාදාමයක් සිදු වෙනවද?
0: අපි ලංකාව පුරා ආබාධිත ප්‍රජාවට ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට ජීවනාධාරයක් දෙනවා රුපියල් 10,000ක. දසදහසක ඒක අපි පටන් ගත්තේ ලක්ෂ 3ක් ආවරණය කරන්න. නමුත් අපට මේ ආයුධපත් දැනට ලැබිලා සක්‍රියව ඉන්නේ 172,000යි. තවත් 200,000ක් දක්වා අපට මේ අවුරුදු තුල ආවරණය කරන්න පුළුවන්. දැන් ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ අඩු ආදායම් ලාභීන්ට. දැන් අඩු ආදායම් ලාභීන් කියලා කලින් කලකුණු කරේ, කලින් නුනගත්තේ ඒ නිර්ණායක සාවද්‍යයි, ඒ නිර්ණායකව පිළිගන්නේ නැති නිසා අපි ඒ නිර්ණායකවල වෙනස්කමක් කරා. කලින් කිව්වේ රුපියල් 6,000ක මාසික ආදායමක් ලබන පවුලකට, 6,000කට අඩු ආදායමක් ලබන පවුලකට විතරයි මේ ආධාරය ලැබෙන්නේ කියලා. අපි මේ ක්‍රමවේදයේ තියෙන දුර්වලතාවය අඳුනා ගනිමින් අපි මේක ක්‍රමවේදය වෙනස් කරා. ඒ අනුව පවුලේ ආදායම විදීම, පවුලේ සමාජික සංඛ්‍යාව ලැබෙන උත්තරය 16,192ට අඩු නම් අපි ඔවුන්ව අඩු ආදායම් ලාභීන් විදිහට ආබාධිත තැනැත්තන්ව සලකලා ඔවුන්ට මේ දීමනාව ඉදිරි කරන්න පුළුවන්. අනිත් එක කලින් තිබුණේ එක පවුලක ආබාධිත වූවන් එක්කෙනෙකුට විතරයි මේ දීමනාව දෙන්නේ. දැන් අපි ඒක ප්‍රතිපත්ති වෙනස් කරලා ඒ පවුලේ ඉන්න සියලුම ආබාධිත කණ්ඩායම් වලට වුණත් ඒ ජීවනාව ඉල්ලන්න පුළුවන්, ඒ සෑම දෙනාටම දෙනවා. අනිත් පැත්තෙන් කලින් තිබුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යම්කිසි කෝටාවක් තිබුණා. උදාහරණයක් විදිහට ගත්තම අපි හිතමු ඒ කෝටාව අනුව යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේකට ඊයයි කියලා ඉන්නේ, ඊයයි කියලා දෙන්නේ. ඒ සිය 101 වෙනියට ඒක ලැබෙන්න නම් අර 101 කෙනෙක් අඩු වෙන්න ඕනේ. හැබැයි ඒක මහා කාලකන්‍නි තත්ත්වයක්. මොකද එක්කෙනෙක් අඩු වෙනවා කියන්නේ මරණයකින් තමයි. ඒක නිසා අපි ඒක වෙනස් කරලා, මේ කෝටා ක්‍රමය වෙනස් කරලා පොදුවේ සමස්ත ඉල්ලුම් කරුවන්ට මේක දීමට විවෘත කරා. අනිත් පැත්තෙන් අපි ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාරයක් දෙනවා රුපියල් 10,000ක අලුතින් නිවාසයක් ඉදිකරන්න. නිවාසයක් ප්‍රතිසංස්කරණය කරන්න නම් 1,05,000ක ආධාරයක් දෙනවා. ඊට අමතරව නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය පාර්ශවයෙන් අපි දන්නවානේ ආබාධිත පුද්ගලයෙකුගේ සනී පාර්ශ්වයේ කටයුතු සඳහා පැසිවිලියක් නිර්මාණය කරන්න ශාල පිළිවෙත් දරන්න වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට වැඩි හේතුව රෝග පුටුවෙන් යන්න ඕනේ, ඊට ගැළපෙන විදිහට කොමඩ් එකක් දේශමාත් යනාදී දේවල් රැතුලත් කරගත යුතුයිනේ. ඒක නිසා ජනරාල ගිගිරිම අමාත්‍යංශයෙන් දැනට බස්නාහිර පළාතට පමණක් සීමා වෙච්ච නියම ව්‍යාපෘතියක් විදිහට එක පවුලකට රුපියල් 110ක ආධාරයක් දෙනවා. අනිත් පැත්තෙන් අපි ආබාසයිස තැනැත්තන් සම්බන්ධයෙන් තියෙන තව ගැටුවක් තමයි ඔවුන්ට තියෙන සහායක උපකරණ වල මිල. ඒ සඳහා කලින් 20,000 දීපු දීමනාව ආධාරය අපි 50,000 දක්වා වැඩි කරලා තියෙනවා. එතනදී රෝද පුටු, අත්වාරු, කිවිලිකරු, සවන් වහල්න තැන්ගිරින්නේ, තව ඒ වගේ උපකරණ උපාංග ලබා ගැනීම සඳහා පාසුකම් සපයලා තියෙනවා. මීට අමතරව කියන්න සතුටුයි, ආබාසයික පුද්ගලයන්ට රැකියා ලබා දීමේ රජයේ රැකියා ලබා දීමේදී චක්‍රවේගයක් තිබුණා. 1988 රාජ්‍ය පරිපාලනයෙන් නිකුත් කරපු 103ක කෝටාවක් ඔවුන්ට දිය යුතුයි කියලා. ඒක අපි ඊට ඉහළ මට්ටමට ගෙනල්ලා චක්‍රවේගයට වැඩිය බලාත්මක තත්ත්වයකට ගෙනල්ලා සුත්‍රයබැයි දෙකෙනෙදි කර ජනාධිපති මුදල් ඇමතිවරයා විදිහට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැයලේකනේ පැහැදිලිවම ප්‍රකාශ කරා මේ කෝටාව නියුතුනේ කෝටාව අනිවාර්ය කරා. අනිත් පැත්තෙන් පුද්ගලිකාංශයේ රැකියා කරන ආබාසයක් තැනත්තන්ට ඒ වැටුපින් 50%ක් හෝ රුපියල් 15,000ක උපරිමයකට යටත්ව අපි මාසේ 24ක් පුරාවට විදිගැන්වීමක් විදියට ආබාසයක් තැනත්තන් පුද්ගලිකාංශයේ රැකියාවලට කරන පෙළඹුමක් විදියට දීමනාවක් දෙනවා රුපියල් 15,000ක මාස 24ක් යනතුරු. ඒ මාස 24 තුළ ඒ ශ්‍රමිකයා තමන්ගේ ව්‍යාපාරයට ගැළපෙනවද, ඔවුන්ට දිය යුතු පුහුණු, ඔවුන්ට සකස් විය යුතු වැඩ පරිසරය අවබෝධ කරගනිමින් ශ්‍රමිකයෙක් විදියට අවස්ථාව දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ව්‍යවසායකත්වය සඳහා අවශ්‍ය තැනත්තන්ගේ ස්වයං රැකියා පැත්ත සඳහා විශාල ආධාර ප්‍රමාණයක් මුදාහරමින් පවතිනවා. මේ විදිහට අපි අවශ්‍ය ප්‍රජාව බලගැන්වීමටත් ප්‍රසාදනයටත් විශාල වැඩ කොටසක් දියත් කරමින් තමයි මේකින් ඇත්තටම මේ ලැබෙන කෙටි කාලය තුළ යම් ප්‍රමාණයක් තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි අපේ වැඩ පිළිවෙල දියත් වෙන්නේ.
1: හොඳයි, ඇත්තටම තමන්නාසයට පුළුවන් ආකාරයට තම රජයේ විදිහට බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිපාදන වෙන් කරමින් මේ අවශ්‍ය කටයුතු කරන බව අපිට පැහැදිලිව පේනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබතුමා
0: තව එක කාරණයක් කියන්න ඕන. අපි දන්නවා ආබාසයික පුද්ගලයන්ට භෞතික ප්‍රවේශය, පොදු ස්ථානවල ප්‍රවේශ පාසුකම් ගොඩ නැගීම සහ ඒක ලොකු ප්‍රශ්නයක් නේ ඇත්තටම. වාහන පාසුකම් ලබා ගැනීම, ඒ සඳහා පොදු ස්ථානවල ප්‍රවේශ පාසුකම් නැංවීම සඳහා අපි රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදනයක් මේ සැරේ ආයවැයෙන් වෙන් කරා ඉදිරිදිත් එක කරනවා. ඒ හරහා අපට පොදු ස්ථානයේ උසාවි, පොලිසි, බස් නැවතුම් පොළවල් මේ ආකාරයේ පොදු ස්ථානවල ප්‍රවේශ පාසුකම් නංවන්න අපි වැඩි පිළිවෙලක් යොදනවා. ඒත් එක්ක අපි ප්‍රවාහනයේට අලුතින් 14-15 බස් 10ක් ගෙන්නුවා. අගෝස්තු අන්තිම වෙනකොට ඒ බස් ඇණිය 122ක් දක්වා වැඩි කරනවා. එක සිටි බස් 21ක් ඒ වගේ විශේෂිත පැති වලට සෞඛ්‍ය පැත්තේ අපේ ආබාධ වන්ට තියෙන ගැටළු වලට විසඳුම් කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් රෝහල් වල හෙල්පින් ඩෙස්ක් එකක්, නැත්නම් හෙල්පින් යුනිට් එකක් ආරම්භ කරන්න වැඩ කරනවා. එකම කියන්න ඕනේ උපසාධනවාදී ඇත්තනේ. අනිත් පැත්තෙන් අපි ආබාධයක් දැනත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමපාත නීති ගැටුම් පොතක් හදලා දැන් නීති ගැටුම් පොත් දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. 1996 ආබාධයක් දැනත්තන්ගේ අයිතිවාසිකම් අනත සංසු මේ පන්ත වෙනුවට විකල්පයක් ගේන්න අබාතුවන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසුමින් පවතිනවා. ලංකාවේ අවශ්‍යතාව පිළිබඳ වර්ගීකරණයක් තිබුණේ නැහැ. අපි ඒක WHO එක මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක සහ ජාත්‍යන්තර නිර්ණායකවට අනුගත වෙමින් ලංකාවේ වර්ගීකරණ ප්‍රතිපත්තියක් හදනවා. ඒකම ප්‍රවේශ පාසුකම් පිළිබඳ නියෝග අඩංගු වෙලා තිබුණේ 2007 ගැසට් එකේ. දැන් අවුරුදු 19ක් පරණයි. මේක යාවත්කාලීන කරමින් නව ගැසට් එකක් සහ රෙගුලාසි සකසමින් පවතිනවා. අපි ඇත්තටම පැති තුනකින් ආබාසයි සුවන්ගේ ඌමනාවන් ආමන්ත්‍රණය කරනවා. එකක් ඓතිහාසිකම් ප්‍රවේශය, සුබසාධනවාදී ප්‍රවේශය සහ බලගැන්වීම ප්‍රවේශය. ඒ සියල්ලෙන්ම අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ඔබ කිව්වා වගේ මීට අවුරුදු දෙකකට ආසන්න කාලයකට පෙර ආතුව ඔවුන් ඉදිරිපත් කරපු එක්වත් නොහැර තියෙන ආබාධිත ජනතන් පිළිබඳ ජාතික ජනබලවේගයේ නැතිවරණ ප්‍රකාශය නැත්නම් ප්‍රතිපත්ති රාමුව යථාර්ථයක් කරන්න තමයි.
1: හොඳයි, ලැබෙන කාලයත් එක්ක අපිට ඔබගෙන් සමුගන්න සිදු වෙනවා. කෙසේ වෙතත් මීට පෙර පැවති රජයන්ට වඩා අමතරව විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන මන්ත්‍රීවරයෙක් අපිට පාර්ලිමේන්තුවේ ඉන්නේ කියන අපි සතුටටපත් වෙනවා. දිනෙන් දින ලංකාවේ සිදුවෙන ආර්ථික අපහසුතා මත යම් යම් සහනදායි ක්‍රමයන් එක්ක ආබාධිත ප්‍රජාවගේ රැකවරණය සහ සුබසාධනයේ සිදුවෙමින් පවතින බවට අපිට ඉඟියක් පැහැදිලිව පේනවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා ඔබතුමා මේ කරන ක්‍රියාදාමය තව දුරටත් සාර්ථකව කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ ක්‍රියාකලාපේ වගේම පාර්ලිමේන්තුවේ සිටින අනිකුත් මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ විශේෂයෙන්ම කැබිනට් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව යම් නිග්‍රහයන් මෙල්බන් නුවර ක්‍රිටිකල් සෙෆ් ගුවන් විදුලි අසන ජනතාවට ලබා දීමට අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා. ඔබටත් හැකියාව තිබෙනවා නම් ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා අපි මතක් කරමින් ඔබතුමාට සමු දෙනවා. බොහොමත්ම ස්තුතියි. අයිබුවන්
0: බොහොමත් ස්තුතියි. අපිව නිරීක්ෂණය කරන්න, අපේ ගමන් මඟ පිළිබඳ විග්‍රහ කරන්න, ඔබගේ මඟ පෙන්වීම සහ ඔබගේ නිරීක්ෂණයන් අපට ඉතාමත් වැදගත් වේදී මෙන්න මේ අබාසයිස් ප්‍රජාවත් එක්ක වැඩ කරන අපට, ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා වැඩ කරන අපට
1: ඕස්ට්‍රේලියාවේ මට්ටමට අපිට ගෙනීමට තව වසර කිහිපයක් යාවි. අපි ඒ සඳහාත් අපි බලාපොරොත්තුෙන් ඉන්න බව ප්‍රකාශ කරනවා. ස්තුතියි.

0: අද ආරාධනා කළා ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ විනිශ්චය කාර්යවරයෙකු වගේම අද ඕස්ට්‍රේලියාවේ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන සෑම් සමරකෝන් මහතාට අපි එතුමා පිළිගන්න මැදිරියට ආයිබෝන් කියලා.
1: ආයිබෝන් ශ්‍රීවර්ධන.
0: ලංකාවේ බන්ධනාගාරවල තියෙන ඉඩකඩ ප්‍රමාණය 11,000කට සීමා වෙනවා කියලා රජයේ මගින් කියවෙනවා. දැනට මේ වෙනකොට 41,000ක ප්‍රමාණ ප්‍රමාණයක් මේ සිරකල තියෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රිසන් නැමෙතම මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තමයි මේ தත්ත්වය වැඩි වශයෙන් බලපාන්නේ. මේ සඳහා හේතු වන කාරණා පිළිබඳව අපි මුලින් කතා කරලා ඉමු.
1: හොඳයි සිරවතන. ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරය සම්බන්ධයෙන් කතා කරොත් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාර ක්‍රමය ලංකාවට නිදහස හම්බෙන්න ඉස්සෙල්ලා ස්ථානියන් විසින් පවත්වාගෙන ගියපු ක්‍රමේ තමයි අපි තාමත් පවත්වාගෙන යන්නේ. විශාල වශයෙන් වෙනස් කිරීමක් කරලා නැහැ. පොඩි පොඩි වෙනසක් තමයි මෙතෙක්ලා තියෙන්නේ. මම හිතනවා ඒක තමයි රටේ මේ තියෙන සිස්ටම් එකට දැඩි ලෙස බලපාලා තියෙන එක කාරණාවක්. ඊළඟට බන්ධනාගාරවල තත්ත්වය දැන් ඔබ කිව්වා වගේ 11,000කට ප්‍රමාණවත් එකක් 43,000ක් ඉන්නවයි කියලා ඔබ කිව්වා. මගේ පුද්ගලික දැනුම හැටියට මම හිතනවා ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. 43,000කට නැත්නම් 50,000කට කිට්ටු ප්‍රමාණයක් බන්ධනාගාරගත වෙච්ච බන්ධනාගාර හා රිමාන්ඩ් ප්‍රිසන් කරුවන් ඉන්නවයි කියන එක තමයි මගේ අදහස. මේ අය ඇත්ත වශයෙන්ම පස්කුණේකට වඩා ඉරකරුවන් ඉන්න ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක දකින්න ලැබෙන්නේ බන්ධනාගාරයට ගිහිල්ලා ආපු අයත් එහෙම නැත්නම් බන්ධනාගාරයේ වැඩ කරන එහෙම නැත්නම් බන්ධනාගාරයට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඒ සම්බන්ධයෙන් දැකපු අය පමණයි මේ සම්බන්ධයෙන් හරියට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් අයට එළියෙන් කතා කරනවා ඇහෙනවා ඇරෙනකොට මේ අභ්‍යන්තර තත්ත්වය ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න අමාරුයි. මේක කියලා විස්තර කරන්න අමාරු තරම් බරපතල ප්‍රශ්නයක් බන්ධනාගාරය ඇතුලේ තියෙන්නේ. මොකද හිරකරුවන් ඉන්න ප්‍රමාණයත් එක්ක ගත්තාම උන්ට තියෙන පහසුකම් එක්ක සලකලා බැලුවාම උන්ට එක්කෙනාට එක්කෙනා නිදියා ගන්න ඉඩ නෑ. ඇත්තටම ඒ තරමට තදබදයක් තියෙනවා. සමහර අය වැසිකිලි වල නිදියා ගන්නවා. 100කට 150කට විතර තියෙන්නේ එක වැසිකිලියයි. ඉතින් එහෙම වුණාම ඉතාලම අපහසු තත්වෙන් තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඒතකොට අනිත් පැත්තෙන් ගත්තාම බන්ධනාගාර නිලධාරීන්ට මේ අය පාලනය කර ගැනීම ඉතාම අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා. මොකද ඉඩකඩ ප්‍රමාණය එහෙම නැත්නම් පහසුකම් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක හිරකරුවන් සිටීම. විශේෂයෙන්ම සලකලා බැලිය යුත්තේ ඇයි මේ තරම් හිරකරුවන් ප්‍රමාණයක් අද බන්ධනාගාරගත වෙලා ඉන්නේ කියන එක.
0: බන්ධනාගාරවල රිමාන්ඩ් සිරකරුවන් මේ ප්‍රමාණයට වැඩි වෙන්න ප්‍රධානතම හේතුව වශයෙන් ඔබ දකින්නේ මොකද්ද?
1: වෙනත් රටවල් එක්ක සංසන්දනය කරලා බැලුව වෙනත් රටවල් කියලා කියන්නේ ඩිවලොප් කන්ට්‍රීස් මේ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, ඇමරිකා, යුරෝපියන් කන්ට්‍රීස් වගේ ඒවත් එක සංසන්දනය කරලා බැලුවාම අපරාධකරුවන් සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂණ ක්‍රමවල ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව නිසා බන්ධනාගාරවල තදපතේ වැඩි වෙන සංඛ්‍යාව වැඩි. සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගත්ත ගමන්ම ඔවුන්ගේ පරීක්ෂණ අවසන් වෙන්න ඉස්සෙල්ලා රටේ තියෙන නීතිය, රටේ තියෙන ක්‍රියාපරිපාටිය අනුව ඔවුන් ඉදිරිපත් කරනවා අධිකරණයකට. අධිකරණයට ඉදිරිපත් කරපුවම මහේත්‍රාත්වරයාට බලය තියෙන්නේ දින 14කට රක්ෂණ බන්ධනාගාරයක් ගත කිරීම ඇර ඊට වඩා දීර්ඝ කාලයක් බන්ධනාගාරයක් ගත කරලා තියන්න හැකියාවක් නැහැ. මේ කාරණාව නිසා සති දෙකෙන් දෙකට බන්ධනාගාරයේ ඉඳලා ඒ අය අධිකරණයට ඉදිරිපත් කරනවා, අධිකරණයෙන් ආපහු රිමාන්ඩ් භාරයට පත් කරනවා. මේ ආකාරයට සමහරට අවුරුද්දක් දෙකක්, සමහර අය අවුරුදු 4-5 ඉන්නවා පරීක්ෂණ අවසන් වෙනකන්. ඉතින් ඒතකොට පරීක්ෂණ අවසන් කිරීම සඳහා පරීක්ෂණ කරන ධාරින් අරලාට ඒ අයට තියෙන පහසුකම්, ඒ අයට තියෙන වෙනත් අඩුපාඩු, ඒ වගේ ප්‍රශ්න නිසා මේ පරීක්ෂණ කරන තුරු සැකකරුවන් අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරයේ රඳවා තැබීමෙන් මේ ප්‍රශ්නේ කවදාකවත් විසඳන්න බෑ. මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක ගත්තාම, අනිත් සිරකරුවන් එක ගත්තාම ඊට වඩා පස්කුණයක් තරම් ප්‍රමාණයක් ඉන්නේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච, මත්ද්‍රව්‍ය සම්බන්ධ වෙච්ච සිරකරුවන්. මම හිතනවා පහුගිය කාලේ එන්නේ එන්නම හැම අවුරුද්දක් පාසාම මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අයගේ ප්‍රමාණය වැඩි වෙච්ච නිසා ඉරගෙදර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක පිස්කිරුමට පාලනය කරන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා දැනට තියෙන එක පිළියමක් තමයි මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය නැති කිරීමට කටයුතු කිරීම. ඒක මම හිතනවා එක උත්තරයක්. රටේ තියෙන ආර්ථිකයත් එක්ක ගත්තාම මීට වඩා පහසුකම් සලසනවා කියන එකත් ඉතාම අපහසු තත්වයක තියෙන්නේ. නමුත් මේකට ගක්ම ඵලදායක හැටියට දැනට කරන්න පුළුවන් ක්‍රියාදාමය හැටියට, මගේ ඵලපුරුද්ද හැටියට මම හිතනවා මේ පරීක්ෂණ පවත්වනකන් ඔවුන් බන්ධනාගාරගත කිරීම විටින් විට රක්ෂණ බන්ධනාගාරයේ ඉඳලා අධිකරණයට ඉදිරිපත් කරලා නැවත රිමාන්ඩ් භාරයට පත් කිරීම රටට අවාසිදායක කාරණාවක්. එකක් රටේ සම්පත් ප්‍රමාණය විශාල වශයෙන් අහක යනවා. හිරකරුවන් වුණත් ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ රැකියා ඒ සියල්ලක් අහිමි වෙනවා. එතකොට මේක ජාතික වශයෙන් අපරාධයක්. ඒ වගේ දේවල් නැති කිරීමට නම් මම හිතනවා පරීක්ෂණයක් පවත්වලා අවසන් කරන තුරු හිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රමපේදයක් අවශ්‍ය වෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවලත් තියෙනවා දියුණු රටවල් වල හිරකරුවන් බන්ධනාගාරගත කිරීම නෙවෙයි ඔවුන් හවුස් ඇරස් නැත්තම් තමන්ගේ ගෙවල් වලම ඉඳගෙන ඔවුන් හිරකරුවන් හැටියට කටයුතු කරන ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාදාමයේ සමහරලාට ලංකාවේ ආර්ථිකයත් එක්ක මූලික වශයෙන් අපහසු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මූලික වශයෙන් අපහසු තත්ත්වයකට පත් වුණත් දීර්ඝකාලීන වශයෙන් ගත්තාම රටට ඒක වඩා ආර්ථික වශයෙන් වැදගත් වෙනවා. එහෙම නැත්තම් ඊට වඩා විශාල ප්‍රමාණයක් ජාතික ධනය නැති වෙනවා, විනාශ වෙනවා. මොකද මේ හිරකරුවන් සංවර්ධනය කිරීමත් නඩත්තු කිරීමත් රජයේ වියදමත් එක කල්පනා කරලා බලනකොට මේ පරීක්ෂණ කිරීමේ කටයුතු ඊට වඩා පහසු කිරීම. හුඟක් අය දන්න කාරණාවක් තමයි ලංකාවේ පත්‍ය තිබිච්ච රාජා රාජරත්න කියලා එක තැනැත්තෙක් ඇමරිකාවේ මහා පරිමාණ හෙජින් ෆයිනෑන්ස් බිස්නස් දාලේක වැඩ කරා. ඔහු ලෝකයේ ඉහළම පෙළේ පොහොසත් තත්වයකට පත් වුණා. ඔහු සම්බන්ධයෙන් අවුරුදු දෙකක් තුනක් විතර තිස්සේ FBI එක පරීක්ෂණ පැවැත්වුවා. නමුත් ඒ වෙනකන් ඔහු දැනගෙන හිටියේ නැහැ එහෙම පරීක්ෂණ පවත්වනවා කියලා. රහස්ගතව පරීක්ෂණ පවත්වලා සියලු දත්ත එකතු කරගෙන ඉවර වෙලා ඔහු අත්අඩංගුවට අරගත්තා. අත්අඩංගුවට ගත්තකින් පස්සේ ඔහුට ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ෆයිනෑන්ෂියල් ක්‍රයිම්ස් වලට සම්බන්ධුනේ නැහැ කියන එක. ඒ කාරණාව උඩ ඔහුට අවුරුදු 11 ක ඉර දඬුවම් නියම කළා. මම දැක්කා මේ පහුගිය දවසක ඔහු ඉරෙන් නිදහස් වෙලා ගියා. ඒතකොට මම උදාහරණයක් ඇටිට කිව්වේ පරීක්ෂණ පවත්වන කොට සැකකරුව හුඟක් වෙලාට දන්නේ නැහැ. නමුත් ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ එකකරුවෙක් වෙනවත් එක්කම ඒවා සෝෂල් මීඩියා එකේ එහෙම නැත්නම් YouTube වල මාධ්‍ය ධාරාවල මේවා ප්‍රසිද්ධියට පත් කරනවා. එයින් පස්සේ ඔහු අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට අරගත්තකින් පස්සේ රිමාන්ඩ් භාරයට පත් කරනවා. නැවත රිමාන්ඩ් භාරයේ ඉඳලා රිමාන්ඩ් දීර්ඝ කරනවා. ඔවුන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනත් අත්දැකීමක් වෙනවා. ඔවුන් රිමාන්ඩ් භාරයේ කාලයක් ඉඳලා ඔවුන්ට නඩු දාන්න සමහරලාට සාක්ෂි හොයා ගන්නවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒවා විනාශ වෙනවා. ඊළඟට අනිත් කාරණාව තමයි අර විදිහට රක්ෂණ බන්ධනාගාර ගත කරලා ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා කියලා කිව්වට ඒ කාලේ ඇතුළත උංගාකලාට පොලිසියට නැත්නම් ප්‍රොසිකියුෂන් එකට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී නිසි සාක්ෂි සොයා ගැනීමට අපහසු වෙනවා. එහෙම වුණාම අවසාන වශයෙන් අර දීර්ඝ කාලයක් ඔවුන් රක්ෂණ බන්ධනාගාර ගත කරලා ඉඳලා අවසානයේ වෙන්නේ එක්කෝ නිදහස් කරනවා. එහෙම නැත්නම් ඔවුන්ට පවරන නඩුත් බොහෝ අවස්ථාවලදී අධිකරණවල ඔප්පු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අධිකරණවලින් අවසානයේ නිදහස් කිරීමක් තමයි වෙන්නේ. මේකෙදී ඊටත් වඩා භයානකම තත්ත්වය තමයි රක්ෂණ බන්ධනාගාරවලට අනවශ්‍ය විදිහට තරුණ ළමයි බන්ධනාගාරගත කරලා තිබීම නිසා සිද්ධ වෙන දෙයක් තමයි ඔවුන් සමහරලාට නිර්දෝෂ පුද්ගලයන් එහෙම නැත්නම් ඔවුන් රිහැබිලිටේට් කරලා ගන්න පුළුවන් පුද්ගලයන් ඔවුන් ධාමරික නැත්නම් අපරාධකරුවන් එක්ක සම්බන්ධ වුණාට පස්සේ සමහරලාට ඔවුන් එතනින් පිට වෙන්නේ හරියට විශ්වවිද්‍යාල ලේකින් අධ්‍යාපනය ලැබුවා වගේ ඊට වඩා අපරාධ කිරීමට හැකියාව ඇති වෙන විදිහට. ඒ නිසා මම හිතනවා මේක දීර්ඝ වශයෙන් සලකලා බැලුවාම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරේ නැත්නම් රටට මේක දරා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඔබතුමා කිව්වා වගේ 29ක් මම හිතන්නේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මරණයට පත් වුණා. තවත් ක්‍රිටිකල් කන්ඩිෂන්ස් වල ඉන්න අය කීප දෙනෙක් දැන්ටත් රෝහල් ගත කරලා තියෙනවා. එයාගේ මරණ සංඛ්‍යාව ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මේක මේ පළවෙනි අවස්ථාව නෙවෙයි. ඊට වඩා අවස්ථාවල් කීපයකදී මේ වගේ සිද්ධි ඇති වුණා. මේ ක්‍රමයේ තවත් මේ විදිහටම යන්න ඇරියොත් මේක අවසාන දිය වෙන්නේ නැහැ. මීට වඩා තවත් බරපතල වෙනත් ආකාරවල සිද්ධ වෙන්න පුළුවන් අනාගතයේ සම්බන්ධයෙන් නිසි පියවර ගත්තේ නැත්නම්. මම හිතනවා මේ සම්බන්ධයෙන් පියවර ගැනීම දේශපාලන අධිකාරියට අයිති කාරණාවක්.
0: අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ශ්‍රී ලංකාවේ අධිකරණයට ඉදිරිපත් වන සියලුම සැකකරුවන් ඇත්තටම මේ වරදට වරදිකරුවන් හෝ ඒකට සම්බන්ධ නොවෙච්ච අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය යම් පරිගැනීමකට එහෙම නැත්නම් හිතුමතේ උන්ට තමන් නඩු ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා යම් යම් නිර්දෝෂී පුද්ගලයන්ට චෝදනා ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මත්කුරුගෑම එකමාරක් වගේ අතර දීලා උසාවියට ඉදිරිපත් කරනවා. මේ වගේ අවස්ථාවලදී ඔවුන් බන්ධනාගාර ගත වෙනවා. ඔවුන් තමයි අර බොකිව් පරිදි විශාල වරදකරුවන් විදියට එළියට එන්නේ විශ්වවිද්‍යාලයකට ගියාම. මිනිස්සු කාර්වරයට බැරිද ඔවුන් මේ පිළිබඳව යම් තොරතුරක් හරියට නඩුව ගොනු කරනකන්වත් මෝ නිදහස් කරන්න?
1: ඒක හොඳ ප්‍රශ්නයක් රත්න මහත්මයා. ඔබ කිව්වා වගේ ඒක ඇත්තටම මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. මත්ද්‍රව්‍ය වලට සමහර අය පවුල් වල අය පොලිසියට කම්ප්ලේන්ට් කරනවා මේ අය කියා ගන්න කරදරයි, ඒක නිසා ඔවුන්ගේ නිදහසක් ලබා දෙන්න කියලා. එහෙම වුණාම පොලිසිය බොහොම පහසුවෙන් කරන එක කාරණාවක් තමයි ඔබතුමා කිව්වා වගේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් බෙදලා ඉවරලා හිටන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන මෙන්න මෙහෙම තිබුණයි කියලා. ඉතින් මේකෙදි ඉතාම වැදගත් කාරණාවක් මම කියන්න ඕන, අපදිය හැකි වැරදි හා අපදිය නොහැකි වැරදි කියලා වර්ග දෙකක් තියෙනවා. මහේත්‍රාත්වරයාට අපදිය හැකි අවස්ථාවල් තියෙනවා, සමහරලාට මහේත්‍රාත්වරයා අපදීමට එක්සෙප්ෂනල් රීසන්ස් තියෙන අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. එහෙම අවස්ථාවලදී මහේත්‍රාත්වරයා ඒවත් පුළුවන් තරම් සලකලා බලනවා, අපදෙන්න පුළුවන් නම් අපදෙන්න. ඔබ කිව්වා වගේ ඉතාමත් සුළු වැරදි තියෙන අය ඉන්නවා, සමහරලාට එක්ක පොල් ගෙඩියක් හොරගම් කරා, එහෙම නැත්නම් කෙසෙල් කණක් කැපුවා, ඔය වගේ කියන දේවල් තියෙනවා. ඒ වගේ ඒවට සමහරලාට ප්‍රවෘත්ති වල සෝෂල් මීඩියා වල එක එක වැරදි ප්‍රකාශ කරනවා. නමුත් ඒවා සාමාන්‍යයෙන් ඔය කියන තරම් විනිශ්චයකාරවරයාගේ ඉදිරියට ආවගෙන පස්සේ විනිශ්චයකාරවරයා බොහෝ අවස්ථාවලදී ඒ අය රිමාන්ඩ් බාරයට පත් කරන්නේ නැහැ. නමුත් සමහර ඒවා තියෙනවා අවස්ථාවක නෙවෙයි, ඒ අයගේ ක්‍රියාකලාපයන් ගණනාවක්. සමහරලාට එක පොල් ගෙඩියක් හොරකම් කරා කියන එක පොල් අවස්ථාවක් නෙවෙයි, සමහරලාට අවස්ථාවල් ගණනාවක ඊට වඩා වැඩි අපරාධ කරපු අවස්ථාවල් තියෙනවා. එහෙම අවස්ථාවල් වලදී සමහරලාට පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම අවස්ථාවලදී රිමාන්ඩ් බාරයට පත් කරන අතරේ වෙනත් ආකාරයක එහෙම වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී ඔය සුළු වැරදි සම්බන්ධයෙන් මහේත්‍රාත්වරයා රිමාන්ඩ් බාරයට පත් කිරීමක් සිද්ධ වෙනවා කියන එක බොහොමත් අඩුයි, විශේෂ අවස්ථාවක් වුණොත් ඇරෙනකොට. වැදගත්ම කාරණාව තමයි අර ඔබතුමා මතක් කරා වගේ වැරදි නොකරපු අයටත් ඩ්‍රග් පොඩි ප්‍රමාණයක් දාලා ඒ අය ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරපුම මහේත්‍රාත්වරයාට පුළුවන් කමක් නැහැ එකවරම ඔහු නිදහස් කරන්න. මොකද මහේත්‍රාත්වරයා දන්නේ නැහැ ඒක සාක්ෂියක් විභාග කරන්නේ නැතුව මේක ඇත්ත වශයෙන්ම වෙච්ච එකක්ද නැද්ද කියන එක. එහෙම අවස්ථාවලදී ඇත්තටම මහේත්‍රාත්වරයා අසරණයි. මහේත්‍රාත්වරයාට ඔහු රිමාන්ඩ් බාරේ පත් කරලා ඉවර වෙලා ඒක විභාගයට ගන්නවා ඇර ඊට වඩා වෙන ක්‍රමයක් නැහැ. සමහරලාට අපදිය හැකි අවස්ථාවල් තියෙනවා නම් ඒ හැම අවස්ථාවකම අපදීම සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. නමුත් ක්‍රියා නොකළ හැකි අවස්ථාවල් තමයි අර වගේ තියෙන්නේ. ඒක මම පිළිගන්නවා. මොකද ඒක ඉතාමත් විශාල වශයෙන් සිද්ධ වෙන එකක්. එහෙම වුණාම මේ හිරගෙදර තදබදයට ඒකත් ලොකු තල්ලුවක් වෙනවා.
2: අද අපි සමග සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවට සහාය දක්වී නීතිඥ සෑම් සමරකෝන් මහතා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.
1: ආයුබෝවන්.

0: ಅವೇ ಬಟಹಿರ ಬೆಂಗಾಲಿ ಬರುಪುರ್ ಪ್ರದೇಶ ಪಸುಗೆ ಜೂಲಿ ಹತ್ತರವೆನಿದ ಉಪಾಂದಿನ ತ್ಯಾಗಕ್ ಮಿಲದಿಗೆ ನಿಮಟ ಗೋಸ್ ಅತುರುದಾನ್ವು ಎಕ್ಕಳುಸ್ ಹೆವ್ರದಿ ದರ್ಯಕ್ ಸಮೂಹ ದೂಷಣೆಯಂಟ ಲಕ್ಕರೆ ಪಣಪಿಟಿನ್ ಗೋಣಿಯಕ ಬಹಾ ಪೊಕುಣಕಟ ದಮಾ ಘಾತನೆ ಕಿರಿಮಕ್ ಪಿಲಿಬಂದು ವಾರ್ತಾವುನ ಸಿದುವೀಮ ಬಟಹಿರ ಬೆಂಗಾಲೇಪುರ ದಡಿ ಮಹಾಜನ ಕ್ರೋಧ್ಯಾಕ್ ಸಹ ಪ್ರಚಂಡಕಾರಿ ವಿರೋಧತಾವ್ಯ ಕತಿಕಿರಿಮಠದ ಹೇತುವುನ ಮೇ ಸಂಬಂಧಿನ್ ಪರೀಕ್ಷೆ ಅರಂಭ ಪೊಲೀಸಿಯೇ ಪ್ರಭಾಸ್ ಮೊಂಡಲ್ ನೆಮತಿ ಸಕಕರುವಿಕು ಅತ್ತರಂಗೋಟಗನು ಲೆಬುವ ಕೆಸೆವಿತಾತ್ ಮೊಂಡಲ್ ವಿಸಿನ್ ದರಿಯ ಘಾತನೆ ಕಳ ಸ್ಥಾನೆ ವಿತ್ ರಗಣಿಯಾಮೇದಿ ಪೊಲೀಸ್ ನಿಲದಹರಿಕುಗೆ ಗಿನಿ ಅವಿಯ ಉದುರಾಗಿ ನಿಮಿಟ ಉತ್ಸಾಹ ಕರೆತಿ ಅತ್ರೆ ಪೊಲೀಸ್ ವಿಡಿ ಪ್ರಹಾರಕಟ ಲಕ್ವ ಜೀವಿತಕ್ಷಿರ ಪತ್ವುನ ಪೊಲೀಸೆ ವಿಸಿನ್ ಮೊಂಡಲ್ಗೆ ನಿವಸವಿತ ಗೋಸ್ ಒಹುಗೆ ಮಾವಟ ಮೃತದೇಹ ಬಾರಗಣ್ಣ ಲೆಸರ ದನುಂದೀತಿ ಬುಣದ ಅಯ ಸಿಯ ಪುತಾಗೆ ದೇಹ ಬಾರಗನಿಮಟ ಪ್ರತಿಕ್ಷೇಪ ಕರತಿಬಿನವ ಎಮೇನ್ ಮೊಂಡಲ್ಗೆ ಬಿರಿದದ ತಮ್ಮ ಸ್ವಾಮಿಯಾಗಿ ದೇಹ ಬಾರಗನಿಮಠ ಪ್ರತಿಕ್ಷೇಪ ಕರೆತಿ ಬವೈ ವಾರ್ತಾವಣ್ಣೆ ಲೋವ ಪ್ರಮುಖತಮ ಡ್ರೋನ್ ನಿಷ್ಪಾದನಾ ಸಮಾಗಮಕ್ವನ ಚೀನೆ ಡಿಜೆಐ ಸಮಾಗಮ ಎವರೆಸ್ಟ್ ಕಂದದ ಅಭಿಭವ ಯಮೀನ್ ಮೀಟರ್ ಅಟದಹಾಸ್ ಅಟಸಿ ಹೆಟೇಕಕ್ಕೆ ವಾರ್ತಾಗತ ಉಸಾಕರ ಸಿ ನವತಮ ಡ್ರೋನ ಯಾನ್ಯಾಕ್ ಪ್ಯಾಸರ ಕಿರೀಮಿಟ ಸಮತ್ವತಿ ಬಿನವ ಡಿಜೆಐ ಸಮಾಗಮೆ ಪ್ರಥಮ ಇವಿ 12 ಬಹಂಡ ಪ್ರವಾಹನ ಡ್ರೋನ ಯಾನ್ಯಾಕ್ವನ ಡಿಜೆಐ ಇವಿ 50 ಮಗೀನ್ ಮಿಮ ವಾರ್ತಾವ ಪಿಹಿಟುವ ಅತಿಭವ ಸಂಧಾನ್ ಮಿಮ ಪ್ಯಾಸರ ಕಿರೀಮ ಹುದಿಕ್ ಪ್ರಚಾರನ ಕಟಯುತ್ತಕ್ ಸಂಧ ಪಮನಾಕ್ ನೋವೆ ಚೀನೆ ಪೀಕಿನ್ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಸಹ ಚೀನ ವಿದ್ಯಾ ಅಕಾಡೆಮಿ ಎಕ್ವ ಸಂವಿಧಾನಕಲ್ ಪೀಕ್ ಮಿಷನ್ ನೆಮತಿ ಎವರೆಸ್ಟ್ ವಿದ್ಯಾತ್ಮಕ ಪರೀಕ್ಷಣ ಕಂಡಾಯಮಟ ಸಹಾಯ ವಿಮ ಸಂಧಾ ಸಿದುಕಲ್ ವ್ಯಾಪೃತಿಯಾಕ್ ಬವೈ ವಾರ್ತಾವಣ್ಣೆ ಮೀಟರ್ ಅಟದಹಾಸ್ ಅಟಸಿಯ ಹೆಟೇಕಾಕ್ ಇಹಲ ಹಸೇದಿ ವಾತೆ ಘನತ್ವೇ ಮುಹುದು ಮಟ್ಟಮಟ ವಡ ಸೇಟ್ ತಿಸ್ ನವ್ಯಾಕ್ ತಕ್ಕುವ ಅಡುವನ ಅತ್ರ ಎವಿಟ ಹಿ ಉಷ್ಣತ್ವೇ ದಕ್ವೆನ್ನೆ ಸೆಲ್ಸಿಯಸ್ ಅಂಶಕ ರಿನವಿಸ್ ಸಕ್ಲೆಸಾಯ್ ಈ ಅನುಭವ ಡಿಜೆಐ ಇಂಜಿನಿಯರ್ ವನ್ ವಿಸಿನ್ ಮಿಮ್ಯಾನೇಟ್ ಸ್ವಯಂಕ್ರಿಯವ ರತ್ವನ ಬ್ಯಾಟರಿ ಪದ್ಧತಿಯ ಕತುಲು ಸುವಿಶೇಷಿ ತಾಕ್ಷಣ್ಯಾನ್ ಯುದಾಗಿನತಿ ಬವೈ ವಾರ್ತಾವಣ್ಣೆ ಗ್ರೀಸಿ ಸಿಟೆ ಜರ್ಮನಿ ತಕ್ವಾ ಪ್ಯಾಸರ ಕರ್ಮಿನ್ ತಿಬು ರಾಯನ್ ಏರ್ ಗ್ವನ್ ಸಮಾಗಮ ಟಯಾದ್ ಗ್ವನ್ಯಾನೇಕ್ ಜನೇಲ್ಯಾ ಗೆಲವಿ ಯಾಮೀನ್ ಸರ್ಬಿಯಾ ನುಜಾತಿಕ ಸಂಚಾರಕೇಕು ಅಡಿ ದಹಸ್ಕರಣಾಕ್ ಇಹಲ ಅಹಸೇದಿ ಯಾನೇನ್ ಪಿತತಟ ಅದಿಗು ಸತಿ ಬಹುವಾರ್ತಾವನವ ಎಮ ಅನಪೇಕ್ಷಿತ ಸಿದುವೀಮೇನ್ ಎಮ ಮಗಿಯಾಗಿ ಜೀವಿತೇ ಬೇರಿ ಎತ್ತೆ ಒಹು ಆಸನ ಪಟ್ಟಿ ಪೆಲಂದ ಸಿಟಿಮ ಸಹ ಅನೇಕ್ ಮಗಿನ್ಗೆ ಕ್ಷಣಿಕ ಮೆದಿಹತ್ವಿ ಮೆಹೇತ್ವಿನ್ ಬವ ಸಂಧಾನ್ ಗ್ರೀಕ ಮಾಧ್ಯ ವಾರ್ತಾವಲ್ಟ ಅನುವೆ ಯಾನೆಯ ಇಹಲ ಅಹಸೆ ಗಮನ್ ಕರ್ಮಿನ್ ತಿಬಿಯದಿ ಎಹಿ ಎಕ್ ಎಂಜಿಮಕ ಕೊಟಸ ಗೆಲವಿ ವಿಸಿವಿ ಗೋಸ್ ಜನೇಲೇ ವದಿಮೇನ್ ಜನೇಲೇ ಸಂಪೂರ್ಣೇನ್ಮ ಬಿಂದಿ ಗೆಲವಿ ಗೊಸ್ತಿಬಿನವ ಅನಂತರ ಪಸು ಗ್ವನ್ಯಾನೆ ಗ್ರೀಸಿ ಗ್ವಂತುಟ ಪಲಕ್ ಪೆತ್ತಡೆ ಗೊಡ ಬಸ್ ವಾಯತಿ ಅತ್ರೆ ಮಗಿಯಾರೋಹಲ್ ಕತೆ ಕರತಿ ಬಿನವ
1: ಸಂಚಾರಕ ಇಂಡಿಯಾವ ಸಹ ಎಂಗಲಾಂತೆ ಆತರ ಪ್ರವತ್ವೆನ ಪಂದುವಾರ ವಿಸ್ ಕ್ರಿಕೆಟ್ ತರಂಗಾವಳಿಯೇ ಸಿವನಿ ತರಂಗೆ ಎಂಗಲಾಂತೆ ಬ್ರಿಸ್ಟಲ್ ಹಿ ಕೌಂಟಿ ಕ್ರಿಕೆಟ್ ಕ್ರೀಡಾಂಗಣದಿ ಪ್ರವತ್ವುಣ ತರಂಗೆ ಕಾಸಿಯ ವಾಸ್ಯ ದಿನಾಂಕ ಇಂಡಿಯಾವ ಪಲಮುವೆನ್ ಪಂದುಡ ಪಹರ ದೀಮಟ ತೀರಣೆ ಕಲ ಇಂಡಿಯ ಇನಿಮ ಅರಬು ವೈಭವ್ ಸೂರ್ಯವಾಂಚಿ ಸಹ ಅಭಿಷೇಕ್ ಶರ್ಮಾಟ್ ಸಾರ್ಥಕ ಆರಂಭ್ಯಾಕ್ ಲಬಾಗಣಿಮಟ ನೊಹಕಿವಿ ಮತ್ ಸಮಗ ಇಂಡಿಯ ಇನಿಮ ಕಡಲು ತುಣಕ್ ದವಿ ಲಕ್ನು ಹತರಿಸ್ ತುಣಕ ಅಸ್ತಾವರ ತತ್ವೇ ಪಸಗುಣ ಕೆಸೆವತತ್ ಇಂಡಿಯ ಕಂಡಾಯಮ ನಿಯಮಿತ ಪಂದುವಾರ ವಿಸ್ ಅವಸಾನೆಯಲ್ಲಿ ಕಡಲು ಹತಕ್ ದವಿ 158 ಲಕ್ನು ಪೂರ್ವಕ್ ನಿರ್ಮಾಣ ಕಲ ಎನ್ನುವ ಲಕ್ನು 159 ಇಲಾಖೆಯ ಕಂಬಾಯಾಮಿಟ್ ಎಂಗಲಂತೆ ವೆಡುವೆನ್ ಇನಿಮ ಅರಂಭವೇ ಫಿಲ್ ಸೋಲ್ಟ್ ಸಮಗಿನ್ ದೊಸ್ ಬಟ್ಲರ್ ಹ್ಯಾರಿ ಬ್ರೂಕ್ ಪಂದು 35 ಲಕ್ನು 79 ಪ್ರೆಸ್ ಕಲೆ ನಾಯಕತ್ವೇ ವಗಕೀಮ ಬೆಣವಿ ನೀಟು ಕರಮೆ ಎನ್ನುವ ಎಂಗಲಂತ ಕಂಡಾಯಮ ಪಂದುವಾರ 13 ಪಂದು ಪಹಕದಿ ಎಕ್ಕಡುಲ್ಲ ಕಮಣಕ್ ದವಿ ಲಕ್ನು 159 ಕ್ಲಬ ತರಂಗೆ ಜಯಗತ್ತ ತರಂಗಾವಲಿಯೇ ಎಕ್ ತರಂಗ್ಯಾಕ್ ಇತಿರಿಪತಿ ಬಿಯದೀಮ ಎಂಗಲಂತ ಕಂಡಾಯಮ ತರಂಗಾವಲಿಯ ತುನಟ ಬಿಂದು ಅಪ್ಸ ಜಯಗಣೀಮತ್ ಕ್ಯಪೀಪೆನವ
2: ಮೆವರ ಯಲಖಣ್ಣೇ ವಿ ಸಂದಹಾ ಸಹತಿಕ ಮಿಲಕ್ ಪಸುಗೆದ ರಜೆ ಮಗಿನ್ ಪ್ರಕಾಶ್ಯತ ಪತ್ ಕಲದ එම මිල ප්‍රමාණවත් නැතයි ගොවීන් චෝදනා කරනවා.
3: ද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වී අලවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ එළඹෙන සඳුදා සිට රජයේ වී කපඩා හරහා යලපන්නේ වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි.
4: අපේ වී අලවි මණ්ඩලයේ මිලදී ගැනීම ලබන සඳුදා නැත්නම් 13 වෙනිදා ඉඳලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අම්පාර උහන ප්‍රදේශයෙන් වී මිලදී ගැනීම කරනු ලබන්නේ නාඩු කිලෝ 1ක් රුපියල් 120කටත් සම්බා කිලෝ 1ක් රුපියල් 130කටත් කිරි සම්බා කිලෝ 1ක් රුපියල් 140කටත් යන මිලකට තමයි සැලසුම් කරලා තිනවා ස්ථාන 143ක ගබඩා වලින් මිලද ගැනීම කරන්න
5: වී මෙට්‍රික් ටොන් මිලියන 50 ඉක්මවන මට්ටමට ළඟා වෙලා තිනවා ඒ කියන්නේ අපේ රටේ අවශ්‍යතාවයට සරිලන ආහාර ප්‍රමාණය ඊටත් වඩා වැඩි ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා තිනවා
6: මෙවර යලකන්නේ වී කිලෝක නිෂ්පාදන වියදම කොපමණ කියලා ගණන් බලලා තිනවද
7: අර තෙල් මිල වැඩිවීම නිසා යාන්ත්‍රීකරණයට ගිය මිල වැඩිවීමක් පේනවා ඒ වගේම පෝරවල මිල වැඩිවීමක් වෙලා සුදු නාඩු වල මිල රුපියල් 106ක් වගේ ප්‍රමාණයක් තමයි එන්නේ 120 කියන එක පාඩුවක් වෙන්නේ නැහැ. ඒක ලාභ තීරුවත් එක්ක එනකොට ඒක ප්‍රමාණවත් කියන එක තමයි එන්නේ.
8: ප්‍රේක්ෂිත අස්වැන්නෙන් 100% කීයක් විතර ඔබතුමන්ලා මිලදී ගන්න බලාපොරොත්තු වෙනවද? මොකද අපිට අවදානමක් තියෙනවා එල් නිනෝ තත්ත්වයක් එක්ක.
9: මේ කන්නේ ඇති අස්වැන්නෙන් දල වශයෙන් 102% ප්‍රමාණයක් තමයි මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ.
0: කෙසේ වෙතත් පවතින සහතික මිල යටතේ වී මිලදී ගැනීමට Taman එකඟතාව පළ කර නැතයි ලංකාසුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
10: සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් විදියට අපි කිව්වා වී මිලදී ගැනීම සඳහා තලි ඉලක්කම ඒ කියන්නේ යට තුනක වගේ ප්‍රමාණයක ණය මුදලක්. ඒ වගේම දැනට වීමෝල් හිමියෝ 180ක් විතර අසාදු ලේඛන ගත වෙලා ඉන්නවා, ක්‍රිප් එකේ ඉන්නවා. එතකොට ඒ අය සඳහා දින 180ක සහන කාලයක් අපි ඉල්ලා සිටිනවා. අපි මේ මිලට වී මිලදී ගැනීම සම්බන්ධයෙන් සුළුහා මත පරිමාණ වී මෝල් සංගම් කිසිදු එකඟතාවයකට ඇමතුමත් එක්ක පැමිණියේ නැහැ.
11: මේ සියලු කාරණා වලින් අවසානයේ ඕක දැනෙන්නේ ගෙදරක කුස්සියට. අද තියෙන නිෂ්පාදන වියදම ගිය කන්නට වැඩිය දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. එතකොට කොහොමද අපි වී කිලෝ එකකට 120ක් අරගෙන දැන් තියන ආණ්ඩුව විරුද්ධ පක්ෂ හිටියනම් මේ වෙනකොට පාරේ පස් කාලා.
12: ආමල් කරුණාරන්ත තමයි තනකොළ කාලා ගොවියොන්ට බොරු පොරොන්දු දීලා මේ වගේ වැඩ කටයුතු කරේ. ජනාධිපතිතුමා මේසට ගහලා හාල් කිලෝ එකක වැඩි කරන්න පුළුවන් නම් ඇයි මේසට තුන් පාරක් ගහලා මේ වී කිලෝ එක 150 දක්වා කරන්න බැරි?
0: මේ අතර පවතින ගොවි ගැටලු වලට විසඳුම් ඉල්ලමින් අම්පාර සමගි ගොවි සංවිධානය සංවිධාන කළ උද්ඝෝෂණයක් අම්පාර උහන නගරයේදී පැවැත්ුණා.
13: මේ ආණ්ඩුව එන්න කලින් නම් මේගොල්ලෝ කිව්වේ ගොවියා තමයි රජ වෙන්නේ කියලා. ඒ රොබට් නොක්ස් ලියපු පොතක පොඩි කෑල්ලක් අල්ලගෙන උඩ රට පහත රට බේදී අවුස්සනවා, දුප්පත් පොහොසත් බේදී අවුස්සනවා.
14: ගොවියාගේ කරබතෙන් ආපු ආණ්ඩුව දැන් අපිව අසරණ කරලා තියෙනවා. නිෂ්පාදන වියදම හොයන්නේ මේගොල්ලෝ කොහොමද? සීතල කාමරවල ඉඳලා රුපියල් 120 වැඩි කිරීම 1500 බලන්න මහත්තයෝ, ඔයාලගේ ආණ්ඩුව ඔකද හොයන්නේ?
13: ඊබි තරත් මහත්තයා කියනවා මම ගොවි බවුලක කෙනෙක් කියලා. තරත් මහත්තයා ඔයාගේ අම්මට තාත්තට ඔයා අගෞරව කරන්න එපා. ඔයා ගොවියෙක්ගේ පුතෙක් නම් අද ඔයා ගොවියා වෙනුවෙන් මොනවද කතා කරලා තියෙන්නේ?
0: ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහයෝගයේ ඇතිව අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
15: මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් තමයි තමුන්නාන්සලා මැදිහත්ලා ගොඩනගලා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේහා ප්‍රමාණෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. මං කියන හේතු කීපයක්. එක, අපි එනකොට පෝරසානාධාරයෙන් රුපියල් 15000යි. අද අපි රුපියල් 30000ක පෝරසානාධාරයක් ලබා දෙනවා. දෙගුණයකින් වැඩි කරලා තිබෙනවා. අපි ඇවිල්ලා දැනට අස්වැන්නලා තියෙන කන්න තුනක විතරයි. මේ කන්න තුනක වී නිෂ්පාදනය වෙනකොට අද හාල් වලින් ස්වයං පෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදනය වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්ලා වගා කරලා තිබෙනවා. ඒ අපි කරන විශ්වාස තමයි යම් හාල් ප්‍රමාණයක් පිටරටින් ගේන්න අවශ්‍යකම ලැබුණා. හේතුව සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන විශේෂ හාල් ප්‍රභේදයක් තිබෙනවා. ඒ ප්‍රභේදය අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නෑ. අපේ තියෙන නාඩුවරි අපේ තියෙන සම්භාරය නෙවෙයි විදේශගත සංචාරකින් ආහාරයට ගන්න. ඔවුන් ආහාරයට ගන්න විශේෂ හාල් ප්‍රභේදය. ඒක අපේ රටේ හදන්නේ නෑ. ඒ හාල් අපිට පිටරටින් ගේන්න වෙලා තියෙනවා. ඒල් විතරයි අපි පිටරටින් ගේන්න සලසම් කරන්නේ. ඒ වගේම අපි සලසම් කරනවා ඒ හාල් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට අපිට අවුරුදු කීපයක් යනකොට කිසිදු හාල් ලැටයක් පිටරටින් ගේන්නේ නැති වෙන විදිහට අපි මේ හාල් කර්මාන්තේ ගොවිතැන දිනු කරන්න සලසම් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ වී නිෂ්පාදනය අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. හාල් වලින් පත් විතරක් නෙවෙයි හාල් වලින් අනෙක් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වලට පොළ වැඩි කරන්න ඕන. ඒක බතට විතරක් වෙටි. එනිසා තව අතුරු ආහාර, තව සත්ව ආහාර එතෙන්ට අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදනය එතෙන්ට යන්න ඕන. වැඩියෙන් අපිට අහල් නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි දන්නවා ජපාන් රටේ සහල් වලින් විශාල නිෂ්පාදනය කරනවා. හැබැයි අපි සහල් වලින් බත විතරක් නිෂ්පාදනය කරන රටක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා. මෝල් ලිමියෙක් ඇවිල්ලා ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාර වලට. හොඳයිනේ. ඒතර විශාල වෙළඳපොළක් හදනවනේ. නේද? මෙයාන්ට රකින්න ඕන ලියාන්තක ජනතාව ඉන්නොත් අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. ඔය කීප දෙනෙක් ගෝරනාඩුවක් තියෙනවා. ඒ ගෝරනාඩුව කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක කිනක බව පිළිබඳ අපිට විශාල විශ්වාසයක් තිබෙනවා.